Suba sandhyawak. Ada agustu mase 10 wenida. Supurdu senehasin wageema supurdu lengathukamin unna api ada thawa obawa soyaagena FM tarangamala 88.6 e wage mantarjale www.pbfm.org.au web badawien swarna FM aragena. Api danna oba pura දවස් හතක් ඇඟිලි ගැනගෙන උන්නා වග ස්වර්ණ FM එකම උපන් බිමේ උණුහුම ඒ විදිහටම අදත් ඔබට තිලින කරන්නට අප සියල්ලෝම සූදානම් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ මහත් කතාබහට ලක් වෙන මාතෘකාවක් පිළිබඳවත් අපි අද දවසේදී සාකච්ඡා කරනවා ඒ විතරක් නොවෙයි හෙට අගෝස්තු මාසයේ 11 වෙනිදා ඕස්ට්‍රේලියාවට අතිශය වැදගත් දවසක් ජන සංග්‍රහණය පැවැත්වෙන දවස ඒ පිළිබඳවත් අද අපි ඔබව දැනුවත් කරන්නට සූදානමක් තිබෙනවා. ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගු ගිසමුච්චේකුත් වැඩසටහන වර්ණමත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරාගෙන තිබෙනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සුපුරුදු දුරකථන අංකය අදත් අපි ඔබ වෙනුවෙන් විවර කරන්නේ ඒ ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවේ චෝදනා මේ සියල්ලටම. ඉතින් මේ සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අපස් සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසි ස්වර්ණ FM මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ස්වර්ණ FM

0: Streaming live all day, every day at pvfm.org.au.
1: FM 88.8 Hayat Melbourne nagare inna boho dinek melave Sri Lankikayan shravane karana e sankhyate obata nasina maane nan oba inne antarjale www.pvfm.org.au webadwen apith ekak ekathu wenawa waga api dannwa සුබ සන්ධ්‍යාවක් වික්ටෝරියන් ප්‍රාන්තින සියලුම ආදරණීය අසන්නන්ට. එවිතරක් නොවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තින්දලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුනි විශේෂයෙන්ම සිඩ්නි නගරයත් ආශ්‍රිතව ඔබටත් අපි සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි යනවා ක්වීන්ස්ලන්තයට. ක්වීන්ස්ලන්තයට සුබ සන්ධ්‍යාවක්. ඒ වගේමයි ඔස්ට්‍රේලියාවේ අග නගරයේ කැන්බරා නුවරින්දලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුනි ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තස්මේනියාවටත් සුබ සන්ධ්‍යාවක්. දකුණු ඔස්ට්‍රේලියාව ඇඩ්ලෙට් නුවර ආශ්‍රිතව බොහෝ පිරිසක් අද අපිත් එක්ක එකතු වෙනවා. ඔබටත් සුබ සන්ධ්‍යාවක්. බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් අපිත් එක්ක එකතු වෙන ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඩාවින් නගරයටත් ගොඩවදින ගමන්ම. ඒ වගේම නවසීලන්තයට සුබ රාත්‍රියක්. ජපානය, දකුණු කොරියාවේ ආදරණීය හිතවතුනි සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ ඔබට. මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, බුරුමය, ඒ වගේම අපේ උපන් මව්බිමින් ආදරණීය හිතවතුනි සුබ දවසක් ඔබට. ඉන්දියාවේ ඉන්න ආදරණීය ශ්‍රී ලාංකිකයන්, පකිස්තානයේ, විතරක් නොවේ මැද පෙරදිගින් ඉන්න අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආසියානු මහද්වීපයේ අනෙකුත් සියලුම රටවල්වල ඉඳලා අපිත් එක්ක මේ වෙලාවේ සජීවීව අහන, එහෙම නැත්නම් මේ වැඩසටහන ඔබට සීතැඟි වේලාවට අහන ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුන් සියලුම දෙනාව ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නවා. යුරෝප මහද්වීපයේත් බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඔබටත් සුබ දවසක්. ඒ වගේමයි අප්‍රිකානු රටවල්වල අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලතින් ඇමරිකානු රටවල්වල ඉන්න ආදරණීය හිතවතුනි ඔබවත් අපි අමතක කරන්නේ නැහැ. ඔබටත් සුබ දවසක්. ඇමරික එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව ආදී වශයෙන් උතුරු ඇමරිකානු රටවල්වල ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනාවත් ඉතාමත්ම සෙනෙහසින් අපි මතක් කරනවා. මේ මොහොතේ මේ වැඩසටහන ඔබට සජීවීව ශ්‍රවණය කරන්නට අහන්නට බැරි වුණෝතින් ඔබ කැමති ඕනෑම වෙලාවක අහන්න පුළුවන් වෙන ආකාරයට අපි මේ වැඩසටහන අපේ අන්තර්ජාලයේ වෙබ් අඩවියේ තැම්පත් කරලා තියෙනවා www.pvfm.org.au වෙබ් අඩවියේ. එවිතරක් නොවෙයි පරණ වැඩසටහන් රැසක් අපි මේ වෙබ් අඩවියේ එකතු කරලා තියෙනවා. ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම වෙලාවකට ගිහිල්ලා පරගණන වැඩසටහන් සියල්ලම ශ්‍රවණය කරන්න. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගර වේලාව 8:11. අපි ගීතකින් පස්සේ තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳවයි කතා කරන්නට සූදානම් වෙන්නේ.

සුබ සැන්දාවක් කියලා අදත් සුපුරුදු ආදරයෙන් සුපුරුදුලෙන් ගතකමින් මහත්වී පහයක් පුරා විසිරලා සිටින ස්වර්ණ FM සහෘදයන්ව බියෝන් පිංක් සෙග්මන් එකට පිළිගන්නවා මම රසී. අම්ම කෙනෙක් විදිහට මට තියෙන වටිනාම වස්තුව තමයි මගේ දරුවෝ දෙන්න. හැම අම්ම කෙනෙකුටම එහෙමයි. මම අද කතා කරන මාතෘකාව දරුවන් අතර වැඩි වෙලා තියෙන සෙල්ෆ් හාම් ගැන. මේක හැම අම්මා කෙනෙකුටම වැදගත් වෙන මාතෘකාවක්. මම ජීවත් වන ඕස්ට්‍රේලියාව ගැන කතා කරනවා නම් දරුවන් හා යෞවනයන් අතර සිරිදිවි නසා ගැනීමේ තත්ත්වය සැලකිලිමත් විය යුතු මට්ටමක තිබෙනවා. නමුත් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව අඛණ්ඩව වැඩි වෙමින් යනවා කියලා සරලව කියන්න බෑ. 2023 දී වයස අවුරුදු 5-17 අතර දරුවන් 94 දෙනෙක් සියදිවි නසා ගැනීමෙන් මියගොස් තිබුණා. 2024 දී එය 70

අඩුවන ඒත් අවුරුදු පහළවත් විසි හතරත් අතර වෑස්කාණ්ඩේ සියදිවි නසාව ගැනීම තාමත් ජීවිත නැතිවෙන්න ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තියෙනවා. සියදිවි නසා ගැනීමට වඩා පුළුල් වන සෙල්ෆ් හාම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවුරුදු පහළවත් දහනමයත් අතර වයස්කාණ්ඩයේ ඉන්න ගැහැනු ළමුන්ගේ සෙල්ෆ් හාම් නිසා රෝහල් ගතවීම ඉතා ඉහළයි. 2020-21 පසු එය වැඩිවෙමින් පවතිනවා. ඒ නිසා දරුවන් අතර මේ තත්ත්වය වැඩි වෙලාද කියන ප්‍රශ්නයට හොඳම පිළිතුර තමයි මෑත අවුරුදුවල මරණ සංඛ්‍යාව අඩු වුණත් ළමයින් යෞවනයන් අතර මානසික සෞඛ්‍ය සහ සෙල්ෆ් හාම් වැඩිවෙමින් පවතිනවා කියන එක බරපතල ගැටලුවක්. ලංකාව ගත්තම ළමයින් සහ නව යෞවන වයසේ පසුවන අය අතර සියදිවි නසා ගැනීම ගැන බරපතල අවධානයක් තියෙනවා. ලංකාවෙන් මට ලබා ගන්න පුළුවන් වුණු දත්තවලට අනුව අවුරුදු 8ත් 16ත් වයස් කාණ්ඩවල සියදිවි නසා ගැනීම 2017දී 90ක් 2020දී 86ක් සියදිවි නසා ගැනීම සිදු වෙලා තියෙනවා. 2021දී 125ක් වාර්තාගත වී තිබුණා. ඉතින් 2021 බැලුවහම පහුගිය අවුරුදු වලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. 2021න් පස්සේ 2022-23 අවුරුදු වල සියදිවි නසා ගැනීම සංඛ්‍යාව 190ත් 200ත් අතර මට්ටමක පැවතිලා තියෙනවා. ලංකාව ගත්තම 90 දශකයට සාපේක්ෂව මේ දරුවන් අතර නැත්නම් නව යෞවනයන් අතර සියදිවි නසා ගැනීම අඩු වෙලා තිබුණත් තවමත් ලෝක සාමාන්‍ය අගයට වැඩිය ඉහළ අගයක් පවතිනවා. වඩාත් කනගාටුදායක කරුණක් තමයි 2024න් පස්සේ කරපු පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වලින් පෙනී යන විදිහට වයස 13ත් 17ත් අතර සිසුන්ගෙන් 15%ක් සියදිවි නසා ගැනීමට බරපතල ලෙස සිතා තිබෙනවා. ඒ වගේම තමයි ආසන්න වශයෙන් 10%ක් සියදිවි නසා ගන්න උත්සාහ කරලත් තියෙනවා. ගැහැණු ළමුන් අතර මේ අගය පිරිමි ළමුන්ට වඩා වැඩි. ඒ නිසා දරුවන් අතර ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම සියදිවි නසා ගැනීම සිතුවිලි සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම කියන පැත්තෙන් අපි මේ தত্ত্বය සලකා බැලිය යුතු වෙනවා. දරුවන් යෞවනයන් අතර මේ தത്വයට එක පැහැදිලි හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් හේතු කිහිපයක් මේකට බලපානවා. සමීක්ෂණ වලින් පෙන්වා දෙන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු මොන රටක ජීවත් වුණත් බලපාන කරුණු. පළවෙනි එක තමයි අධ්‍යාපනයේ සඳහා තියෙන පීඩනය. විභාග, ලකුණු, දෙමාපියන්ගේ බලාපොරොත්තු, අනාගතය ගැන තියෙන බිය, මේ වගේ දේවල් මේ සෙල්ෆ් හාම් කරගන්න දරුවන්ට බලපාන. තව ප්‍රධාන ගැටලුවක් තමයි පවුලේ තියෙන ගැටුම්. දෙමාපියන් අතර තියෙන ගැටුම්, වෙන්වීම්, නැත්නම් පවුලෙන් දෙමාපියන්ගෙන් තියෙන දැඩි පාලනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හෝ දරුවාට ආරක්ෂිතව කතා කරන්න කෙනෙක් නොමැතිවීමත් මේ දේවල් වලට බලපානවා. තව දෙයක් තමයි බුලින් සහ සයිබර් බුලින් කියන එක. පාසලේ හරි නැත්නම් ඔන්ලයින් සමාජ මීඩියා තුලින් සමාජ මාධ්‍ය තුලින් දරුවන්ව අවමානයට පත් කරන එක, ලැජ්ජාවට පත් කරන එක, තර්ජනය කරන එක, ඒ වගේම තමයි හුදෙකලා කිරීම, අපි කියන්නේ අයිසොලේට් කරනවායි කියන එක, ඒ වගේ දේවල් වලින් දරුව මානසික වැටෙනවා. එතකොට සෙල්ෆ් හාම් කරගන්න හිතෙනවා. තව දෙයක් තමයි තනිකම සහ සමාජයෙන් වෙන්වීම. ඒකටත් මේ සෝෂල් මීඩියා කියන එක හේතුවක්. ඉස්සර වගේ ලංකාවේ දරුවන් වුණත් අපි පුංචි කාලේ ලංකාවේ ජීවත් වෙනකොට අපි නේබර්ස්ලාගේ අසල්වැසියන්ගේ ගෙවල් වලට ගිහලා යාළත් එක්ක සෙල්ලම් කරනවා දරුවන් එක්ක. එතකොට අපි එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි කියන කන්සෙප්ට් එක තිබුණා. දැන් දරුවන්ට එහෙම නෑ. එයාලගේ සමාජයේ තමයි අර
ස්මාර්ට්ෆෝන් එකකින් තියෙන සෝෂල් මීඩියා එක. ඉතින් ඒ වගේ දේවල් නිසා ළමයි සමාජයෙන් වෙන් වෙනවා. 2024 2025 කාලේ ලංකාවේ කරපු සමීක්ෂණයකින් පෙන්ලා දීලා තියෙනවා අවුරුදු 13ක් 17ක් වයසේ සිසුන්ගෙන් 22.4% තනිකමින් පාළුවෙන් ජීවත් වන බව. ඒ වගේම 18% ડિප්‍රෙෂන් සිම්ප්ටම්ස් තිබුණායි කියලා වාර්තා වෙනවා. ඉතින් අනිත් හේතුව තමයි මේක මානසික සෞඛ්‍ය ගැටලු. ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ තත්වයන් හඳුනා නොගැනීම සහ ප්‍රතිකාර නොගැනීම තුලින් අර සුයිසයිඩ් බිහේවියර් එකක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් දරුවන් අතර. තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උදව් ඉල්ලීමට ඇති බාධා. මොකද දරුවෙකුට ප්‍රශ්නයක් තිබුණත් ඒක කියන්න පුළුවන් වාතාවරණයක් පරිසරයක් නැහැ. ඒක කියන්න ලැජ්ජයි. අර ස්ටිග්මා එකක් තියෙනවනේ. වීක් කියලා හිතයි, ආ මෙයා බබෙක් වගේ කියලා හිතයි කියන ලැජ්ජාව තියෙනවා. ඒ වගේම තමයි දෙමාපියන් ගුරුවරුන් මේ දේ තේරුම් ගන්නේ නැති වෙයි කියන බිය. ඉතින් තව දෙයක් තමයි සෝෂල් මීඩියා වගේ දේවල් වල පෙන්නන දේවල් වලින් සියදිවි නසා ගැනීම කියන දේ හරි ලේසි දෙයක්. නැත්තම් අර අපි කියන ග්ලෝරිෆයි කරනවායි කියලා නැත්තම් ඒක සාමාන්‍ය කරනවා. සාමාන්‍ය දෙයක් බවට පත් කරනවා. ඒ වගේම තමයි කරගන්නේ කොහොමද? සියදිවි නසා ගන්න කොහොමද? self harm කරගන්නේ කොහොමද කියලා සෝෂල් මීඩියා වල පෙන්නනකොට ඒක කොපි කරන්න බලනවා. ඉතින් මේ ගැනත් ලෝකයේ වගේම WHO එකේ කියන්නේ World Health Organization එක නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දේවල් දරුවන්ට බලපාන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරලා තියෙනවා. දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවා ලෝකෙම ඕස්ට්‍රේලියාවෙත් නීති ගෙනාවා අවුරුදු 16ට අඩු දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන එක. ඒ තීරණයටත් මේ දේවල් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ සියදිවි නසා ගැනීමට එහෙම නැත්තම් self harm කරගැනීමට හේතු ගොඩාක් තියෙනවා. බොහෝ විට පවුල, පාසල, මානසික සෞඛ්‍ය, සමාජ සම්බන්ධතා සහ ආර්ථික තත්ත්වය ඒට බලපානවා. ඉතින් අම්මලා විදිහට අපි තමන්ගේ දරුවට උදව් කරන්නේ කොහොමද? අපිට ලොකු වගකීමක් තියෙනවා දරුවව බලාගන්න එක. අම්ම කෙනෙක් විදිහට දරුවට උදව් කරන්න පුළුවන් වැදගත්ම විදිය තමයි දරුවන්ට කතා කරන්න හොඳ පරිසරයක් හදලා දෙන එක. ඒ කියන්නේ එයාලා අපි ළඟට ඇවිල්ලා කතා කරනකොට විසඳුමක් දෙන එකට වඩා දරුවා කියන දේ අහගෙන ඉන්න කෙනෙක් වෙන එක. දරුවත් එක්ක දවස ගානේ කතා කරන්න. ඒකට දරුවට ප්‍රශ්නයක් තියෙන්නම අවශ්‍ය නැහැ. ඉස්කෝලේ රිලාවම අහන්න පුළුවන් අද ඉස්කෝලේ කොහොමද කියලා. අද ඔයා මොනවද කරේ? මොකක්ද ඉස්කෝලේ ඉගැන්නුවේ? මොකක් හරි මට පුළුවන් ඔයාට උදව් කරන්න දෙයක් තියෙනවද? නැත්තම් යාළුවොත් එක්ක මොනවද කරේ අද? ඒ වගේ දේවල් කතා කරන එක සාමාන්‍යකරණය කරගන්න. එතකොට දරුවා කතා කරනකොට අපි ඒකට බාධා කරන්නේ නැතුව, එයාට දොස් කියන්නේ නැතුව අහගෙන ඉන්න පුරුදු වෙන්න. අනිත් එක තමයි දරුවගේ හැඟීම් අඩුවෙන් තක්සේරු කරන්න එපා. දරුවා ප්‍රශ්නයක් කියනකොට ඕක සුළු දෙයක්, අපිටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා, ඔයාට මේ වගේ පොඩි දේවල් වලට දුක් වෙන්න හේතුවක් නැහැ කියන දේවල් කියන්න එපා. එතකොට දරුවාට හිතෙනවා අපි තේරුම් ගන්නේ නැහැ කියලා. එතකොට දරුවා අපිට එයාගේ ප්‍රශ්න කියන එක අඩු කරනවා. දැන් අපේ වයසත් එක්ක අපේ අත්දැකීම් එක අපිට හිතුණට අපෝව සුළු දේවල් කියලා දරුවට ඒක ලොකු දෙයක්. ඒ නිසා දරුවා ඔයාට ප්‍රශ්නයක් කියනකොට, ඕනම දෙයක් කියනකොට ඔයා ඒක තේරුම් අරගෙන දරුවගේ මට්ටමට ගිහිල්ලා දරුවට උපදෙස් දෙන්න. නැත්තම් දරුවා කියන දේ අහගෙන ඉන්න. නැත්නම් අර වෙලාවට විසඳුමක් දෙන්න අවශ්‍යම නැහැ. ඒ අහගෙන ඉඳලා දරුවා වණේ මටවාගෙන දුකයි පුතේ ඔයා මේ දෙයට මුණ දෙන්න සිදු වුණාට කියලා කියන එකම දරුවට ලොකු සහනයක් වෙන. තව දෙයක් තියෙනවා. දැන් දරුවා ඉගෙන ගන්න ඕනේ. හැබැයි එක්සෑම් වලින් පාස් වෙනවා, ලකුණු ගන්නවා කියන එකම නෙවෙයි ජීවිතේ. ඊට වැඩිය දරුවාගේ මානසික සෞඛ්‍ය වැදගත් කරගන්න.
දරුවට දෙන්න ඕනේ දරුවට අපි කියන්න ඕනේ දේ තමයි ඔයා ගන්න ලකුණු වලට වැඩි මට ඔයා වැදගත් වෙනවා මට ඔයා වටිනවායි කියන රීඇෂුරන්ස් එක දරුවට දෙන්න ඕනේ. තව වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාට self harm කරගන්න හිතෙනවද කියන ප්‍රශ්නේ අහන්න බය වෙන්න එපා. දරුවා දිගින් දිගට මට ජීවත් වෙන්න බෑ මම නැති වුණොත් හොඳයි වගේ දේවල් කියනවා නම් ඔයාට පුළුවන් ඍජුවම අහන්න ඔයාට self harm කරගන්න හිතෙනවද මැරෙන්න හිතෙනවද ඒ වගේ දේවල් හිතෙනවා නම් ඒ වගේ දේවල් දරුවා කතා කරනවා නම් අපි එයාට අනිවාර්යයෙන්ම උදව් ලබා දෙන්න ඕනේ. ඒ නිසා ඒ වගේ අමාරු ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. එහෙම අහන එකකින් අපි කියන්නේ නේ ඒක ඔයා එයාගේ ඔළුවට දානවයි කියලා. ඒකේ තේරුම තමයි අපි ඒ අවදානම තේරුම් අරගෙන එයාට උදව් කරන්න මගක් හොයාගන්න එක. දරුවට එහෙම අදහසක් තියෙනවා නම් එහෙම උත්සාහ කළා තියෙනවා නම් දරුවා තනි නොකර ඉක්මනින් අපි මානසික වෛද්‍ය ප්‍රතිකාර අරන් දෙන්න ඕනේ. සහාය ලැබලා දෙන්න ඕනේ. අම්මලා විදිහට අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. දරුවාගේ හැම ප්‍රශ්නයක්ම අපිට තනිවම විසඳන්න බෑ. හොඳ අම්මා කෙනෙක් කියන්නේ හැම දෙයක්ම තනියම විසඳා ගන්න කෙනෙක් නෙවෙයි. අවශ්‍ය වෙලාවට නිවැරදි උදව් හොයාගන්න කෙනෙක්. ඒ වගේම දරුවාට අවශ්‍ය වෙන්නේ හැම විටම උපදෙස් නෙවෙයි. සමහර වෙලාවට ඔයා තනියම නෙවෙයි පුතේ මම ඔයා එක්ක ඉන්නවා කියන එකම අපිට දරුවට දෙන්න පුළුවන් ලොකුම ලොකු උදව්වක්. ඉතින් වෙනද වගේම මං ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා හිතනවා. තවත් දවසක තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් ඔයාලා හමු වෙන බලාපොරොත්තුෙන් මං ඔයාලගෙන් අදට සමුගන්නවා. ගිහින් ඉන්නම්.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව හරියටම රෑටයි විනාඩි 32යි. මේ වෙලාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරයෙන් අරගෙන යන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM. මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම ඉන්න අපේ ආදරණීය හිතවතුන් සජීවීව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මේ වැඩසටහන ඔබට සිතැඟි ඕනෑම වෙලාවක බලන්න අපි මේ වැඩසටහන අපේ අන්තර්ජාලයේ වෙබ් අඩවියේ තැම්පත් කරලා තියෙනවා. ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්ට මේ ගෙවී ගිය සතියන්ත අතිශය විනෝදකාමී සතියංශ බවට පත් වුණා. ඒ විතරක් නොවෙයි ඒ සති අන්ත එළඹෙන සතියන්තත් ඒ විදිහටම විනෝදකාමී සති අන්ත බවට පත්වීමට නියමිතයි. ඒට හේතුව තමයි වාර්තා පිට වාර්තා තබමින් වේදිකා නාට්‍යයක් ඔස්ට්‍රේලියාව පුරාවටම මේ දවස්වල වේදිකා ගත වෙනවා. අපි පසුගිය සතියේ ඒ වේදිකා නාට්‍යයේ කණ්ඩායමක් සමග මැදිරියේ සජීවීව සාකච්ඡාවක් කළා. මේ වේදිකා නාට්‍ය ගරු කටානායකතුමනි, අපිටත් සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. ඒ මොකද අපේම කෙනෙක් මේ ප්‍රසංග මාලාවට, එහෙම නැත්නම් මේ වේදිකා ගත වෙන හැම දර්ශන වාරයකටම සම්බන්ධ වෙලා ඔහුගේ දක්ෂතාවය යළිත් වතාවක් ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරනවා ශ්‍රීනාත් මද්දමගේ. හැමදාමත් මතක් කරනවා වගේම ලංකාවේ වේදිකාවත්, ඒ වගේම පුංචි තිරයත්, රිදී තිරයත්, ඒ විතරක් නොවේ ගුවන් විදුලියත් එකසේ තරණය කරමින් අපිත් එක්ක ජීවත් වෙන ආදරණීය කලාශිල්පියා අයිබන් ශ්‍රීනාත්.
2: අපේ ආම්දුරුනේ බොහොම ස්තුතියි පැතුම් මල්ලි. මේ අහසින් පොළොවට නගින්නේම එකදු මාරයයි. කොකාට වාරය නං තිත්තයට දෙවාරයයි. තව අවුරුදු දෙකකින් අනුරයා හමාරයි. මේ පොළොවේ රජවෙන්නේ නමල් කුමාරයයි. අයිබොන්
1: හිටපු ජනාධිපතිතුමා අයිබෝන්, කොහොමද නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මේ දවස්වල ශ්‍රීනාත්?
3: මේක හරිම අපූරු අපූරු අපූරු දෙයක් පැතු. මං දන්නේ මං හිතන්නේ මේ මාත්පති මෙහෙ නාට්‍ය ඉතිහාසයේ එකතු වෙලා තියෙනවානේ මෙහෙම රැල්ලක් කොහොම ඇති වුණාද කියලා හිතාගන්නට අමාරුයි. හැබැයි ඉතින් මේ කතානායක ගරු කටානායක කියන නාට්‍ය උදේසිරි වික්‍රමනායක මහත්මයාගේ ලංකාවේ තිතාමත් ජනප්‍රියයි. ඉතින් ඒ ජනප්‍රියත්වය මෙහෙත් එහෙමම තිබුණා. දැන් ඊයේ මම ඇඩිලෙඩ් ඉඳන් ආවේ. මං හිතන්නේ ඇඩිලෙඩ් වල මෙතෙක් ඉතිහාසයේ තිබුණු නාට්‍ය ප්‍රසංග, සංගීත ප්‍රසංග මේ සියල්ලම අභිබවා ටිකට් හිතන්නකො චූටි පුංචි ප්‍රමාණයක් නේ ඇඩිලෙඩ් වල ඉන්නේ. 425කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවේශ පත්‍ර අල්විලා තිබුණා. ඉතින් ඉතින් ඒක මට හිතා ගන්නවත් බෑ මේ එහෙම එකක්. ඉතින් ඒක හරිම සන්තෝෂ කාරණාවක්. ඉතින් මෙහෙත් දැන් දර්ශන වාර දෙකක් කරලා මං හිතන්නේ 800කට වඩා ප්‍රමාණයක් බලලා තවත් දර්ශනයක් තියෙනවා 22 වෙනිදා.
1: තව දර්ශන කරන්න ඉල්ලීමක් කරත් කණ්ඩායමට බැහැලු ඉන්න
3: දැන් ඉතින් 16 දැන් මමත් යනවා 14 15 තියෙනවා කොහෙද තස් කොහෙද මේ
1: හොබාටලේ
3: හොබාට් තියෙනවා 16 පර්ත් පර්ත් යනවා 15 පර්ත් හොබාට් තියෙනවා. ඊට පස්සේ ආයේ මෙල්බර්න් ෂෝ එක තියෙනවා 22. ඊට පස්සේ 23 ආයේ තියෙනවා කැන්බරා. ඉතින් මං හිතන්නේ මටත් පුඩි වාසනාවක් තිබුණා මේ එක නාට්‍යයක් වෙනුවෙන් මුළු ප්‍රාන්ත ඔක්කොන්ටම යන්න බ්‍රිස්බෙන් ඇර. මම දන්නේ නැහැ බ්‍රිස්බෙන් මිස්ුනේ මොකද කියලා.
1: නෑ බ්‍රිස්බෙන් වලින් ඉල්ලලා තිබුණා. හැබැයි බ්‍රිස්බෙන් වලට දෙන්න වෙලාවක් තිබුණේ නැහැ කියලා තමයි නාට්‍ය කණ්ඩායම
3: සඳහන් කරන්නේ. දැන් ඊයේ මම ඇඩ්ලෙඩ් වල ඉන්නකොට නෝඩන් ටෙරිටරි කියන්නේ මේ කුප පීඩි වල නුත් ඉල්ලුවා. මට තේරෙන්න මට හිතා ගන්න බෑ පැතුම් වත් ඉතින් හිටියනේ. ඉතින් මෙන්න මෙහෙමයි මම මේකට පොඩ කතා කරන්න කමක් නැහැ නේද?
1: අනිවාර්යයෙන්ම කතා කරන්න තමයි අපි
3: කතා කරන්නේ. පැතුම් මේ නාට්‍ය ගැන කතා කරනකොට අපි මේ ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍ය කලාව ගැන පුට්ටක් කියන්නට ඕනේ. මේ නාට්‍ය කලාව බිහුනේ අද ඊයේ නෙමෙයි. දැන් මේව ලෝකේ නාට්‍ය කලාවන් අතර මේ ප්‍රහාසන, ඒ කියන්නේ සටාය, කොමඩි කියන නාට්‍ය රටාව තියෙනවා. ඉතින් මේක ලංකාවේ ඉස්සෙල්ලම ඔයාට ඔයා මං ඔයාට වඩා වයස නිසා මට කියන්න පුළුවන් ඉස්කෝලේ යන කාලේ මතකද දන්නේ උතුරේ රාහුල කියලා නාට්‍යයක් තිබුණා.
1: ඔව්.
3: ඒක තමයි මං හිතන්නේ ලංකාවේ පළවෙනියටම මේ දේශපාලන චරිත එකතු කරලා කරපු නාට්‍ය. ඉතින් ඒ ආභාෂයෙන් තමයි මම මමත් යම් සම්බන්ධතාවක් ඉන්නවා ඔයාට මතක ඇති ඔල්වේස් බ්‍රේක් ඩවුන්. ඒක නිර්මාතෘ ඇත්තටම කිව්වොත් කවුරුත් දන්නේ නැහැ මගේ පොතේ නම් තියෙනවා ඒ මම තමයි ඔල්වේස් බ්‍රේක් ඩවුන් පටන් ගත්තේ. ඊට පස්සේ සද්දා මංගල සූර්ය බණ්ඩාරයක දිගට කරගෙන ගියා. අද ඒ ස්ක්‍රිප්ට් එක ලියපු හරිත් අද අපි අතරින් නැති වෙලා තියෙනවා. හරිත් ගුණවර්ධන මතක ඇතිද ඉස්සර කිං බානට් කියලා ලිව්වේ මම මේ අතීතයට එන්න හදන. ඒ නාට්‍යවල පෙළහරක් තමයි මේ කරු කතානායක තුමුණ කියන්නේ. මේක මම දැක්ක විශේෂත්වය තමයි මේක දේශපාලන චරිත සියල්ලම තියෙනවනේ. ඒ කියන්නේ අපි හිතමු නම් වශයෙන් කිව්වොත් හිටපු ජනාධිපතිරු හුක්කෝම ඉන්නවා මෙතන. වෙන්න ඉන්න ජනාධිපතිවරුත් ඉන්නවා. එතකොට මෙතන තියෙන මේ නාට්‍ය වැදගත් වෙන්නේ මම බලපු දේ තමයි මෙතන අපි එක එක්කෙනාට hina වෙනවනේ. ඉතින් ඕනම පක්ෂ කෙනෙක්ට ඕන විදිහකට hina වෙන්නට පුළුවන්. එන්න එතනයි තියෙන්නේ. ඒකයි සහ මේක යාවත් කාලේ නයි මේක අද බලපු නාට්‍ය නෙමෙයි හිට තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ජනප්‍රියත්වයට හේතු වුණේ. අනිත් එකක් තමයි තව අපිට අමතක කරන්න හොඳ නෑ මේ නාට්‍ය ජනප්‍රිය වෙන තව හේතුවක් තමයි මේ නාට්‍ය ඉන්න අපි වයසක කට්ටියනේ මේ තරුණ නාට්‍යකරුවන් සියල්ලම තමයි ජනප්‍රිය තරු ඉන්නේ. ඒ කියන්නේ ෂාර වික්‍රමසිංහ, එතකොට සමරේ, තිලින, එතකොට තිලාන් මේ පස්සය දෙනහම තම ජනප්‍රිය කියන්නේ ටෙලි නාට්‍යවල ඉන්න දැවැන්ත චරිත. ඉතින් ඒවත් එක්ක තමයි මේ නාට්‍ය දිගටම දුවගෙන යන. අනිත් එක මට හිතුන දේ තමයි මාත් මේ නාට්‍ය කීපයක් කරලා තියෙනවානේ. අපි ඇත්තටම කැමති නේද පැතුම් නිකන් ඔළුව පොල් පරාල කල්පනා කරන්න නැතුව අපි මේ වහන්සියලා අපිට හදන්න දෙයක්වත් නැහැනේ, අපිට හැදෙන්න දෙයක්වත් නැහැනේ පැතුම් නේද? ඉතින් ඒ නිසා පොඩ්ඩක් මොනාරි hina වෙලා යන වැඩකට it's okay කියන එක.
1: විනෝදාත්මක දෙයක්.
3: ඉතින් මාත් හිතුවා මෙතෙක්කල් මම ආපු රැල්ල මම මේ නාට්‍යයත් සම්බන්ධ වීමෙන් තුලින් වෙනස් කරා ලබන අවුරුද්දේ පොඩි නාට්‍යයක් කරන්න හිතුවා මේ ආකාරයට.
1: මේ දැන් මෙහෙමයි දැන් ශ්‍රීනාත් ඔබට ආරාධනාවක් ලැබෙනවානේ මේ නාට්‍යයේ හිටපු ජනාධිපතිතුමාගේ චරිතය රඟපාන්න කියලා. මේ ආරාධනාව ලැබෙනකොට ඔබට මොකද හිතුනේ මේ හිටපු ජනාධිපතිතුමාගේ චරිතය රඟපාන්න, ඒ වගේ චරිතයක් රඟපාන්න මේක පොඩ්ඩක් දැලිපිහෙන් කිරිකනවා වගේ වැඩක් කියලා හිතුන්නේ නැද්ද?
3: සිරාවටම දැන් මේක 250ක් විතර දුවලන්නේ පැතුම්. ඒ කියන්නේ හැබැයි දැන් මෙතන මොකද්ද පොඩි ප්‍රශ්නයක් නිසා දෙන්නෙක්ට ඉන්න බැරි වුණා. ඉතින් මේගොල්ලෝ අමාරු වෙట్లా හිටියේ. මම දැන් මෙහෙත් කීප දෙනෙක්ට කතා කරලා තියෙනවා. මට ඉස්සෙල්ලා. හැබැයි ඉතින් මට කතා කරා. ඉතින් මට කතා කරාම මට හිතුණා ඉතින් අපි ඉතින් කොයි වෙලාවෙත් අභියෝග බාර ගන්න කැමතිනේ පැතුම්. ඉතින් මං හිතුණා නෑ මම මට හිතුණා මම මේක කරන්න පුළුවන් කියලා. මොකද හේතුව අපි ඉතින් ඒ කාලේ ඉඳන් මේ චරිත ඉමිටේට් කරන එක මම ඒ කාලේ ඉඳන්ම කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක කරන්න පුළුවන්. ඒ හැබැයි වුණාට එන මං හරි බයෙන් තමයි කැමති වුණේ. මොකද 260ක් 270ක් දීපු දර්ශනයක් මම ඒක දකලවත් නැතුව මං කොහොමද එපිය වෙන්නේ කියලා.
1: හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ ශ්‍රීනාත්, දැන් ඔබ ඒ චරිතයට කරපු සාධාරණය මට නම් වචන වලින් කියලා නිම කරන්න බෑට හේතුව තමයි දැන් එදා මෙල්බර්න් වල දෙකේ දර්ශනයේදී ඔබ මට කොච්චර යාළුවෝ වෙලා හිටියත් මට කිව්වේ නෑනේ මෙහෙම
3: කියලා.
1: එතකොට මම නාට්‍ය බලනකොට මට ඒ හිටපු ජනාධිපතිතුමාවම පෙවුණා. ඔහුගේ හඬ, ඔහුගේ රුව. හැබැයි කොතනකදිවත් මට හැඟුණේ නෑ මේ ඉන්න ශ්‍රීනාත් මද්දුමගේ කියලා. එතකොට මේ විවේක කාලයේදී තමයි මම දැනගත්තේ මේ ඔබ තමයි මේ රඟපාලා තියෙන්නේ කියලා. මේක මට විතරක් නෑ, මම හිතන්නේ කීප දෙනෙක් මම දැක්කා මේ Facebook වල
3: කරලා තිබුණා. ඔස්සලමුනේ සිඩ්නේ එකතුම මම කිව්වා මම එක කන්ඩිෂන් එකක් ඉල්ලුවා. ඕගොල්ලෝ මම එන්නම් මගේ නම කොයි වෙලාවෙත් පාවිච්චි කරන්න එපා. මොකද හේතුව එක දෙකක් තමයි මට ඕන වුණා ඒ පොඩි සර්ප්‍රයිස් එකකුත් කරන්න. අන්තිම මගේ හිතෙත් පොඩි බයක් තිබුණා පැතුම් මම ඇත්තටම මේක සාර්ථකව කරගන්න පුළුවන් වේද කියලා මම අර මුලින් කිව්වේ 250ක් 255ක් දුවපු 270ක් විතර දුවපු නාට්‍යයක් මම කොහොමද හදන්නේ මේ දවස්වත් 3 4කින් මේකට එපිය වෙන්නේ.
1: ඔව්.
3: රයිට්. ඉතින් මේගොල්ලෝ මට වීඩියෝ ක්ලිප්ස් උත් එවලා තිබුණා. වීඩියෝ ක්ලිප්ස් ඕන තරම් තිබුණා. නමුත් මම එක වීඩියෝ ක්ලිප් එකක්වත් බැලුවේ නැහැ පැතුම්. අවංකව කියනවනම් මං හිතුවා මට ආවෙන්නේ කදේ මම මේ කරනවා කියලා. ඒක ඕක මට කියලා දුන්නේ ඇත්තම එච්චේ පෙරසහ මේ ડોક્ટર සාලවන් ෆොන්සේකා. දැන් වෙන චරිතයක් කවුරු හරි කරනවා මාලන් බ්‍රැන්ඩෝගේ චරිතයක් කවුරු හරි කරාත් මාලන් බ්‍රැන්ඩෝ කරපු එක බලන්න යන්න එපා. අපිට කවදාවත් මාලන් බ්‍රැන්ඩෝ වෙන්න බෑ. අපිට කවදාවත් චාල්ස් ස්ටන් වෙන්න බෑ. රයිට්. එනිසා බලන්න යන්න එපා ඒවා. ඔයා ඔයාගේ එක කරන්න කියලා මට ඒ ගුරුවරු මට උගන්වපු එක මගේ ඔළුවේ තිබුණා. එනිසා මම එක වීඩියෝ එකක්වත් බැලුවේ නැහැ. මම දෙබස් ටික ගත්තා. මම පළවෙනි සිද්ධි නාට්‍යයේදී මම නාට්‍ය බැලුවා. මම දෙබස් ටික කියමින්.
1: හ්ම්.
3: ඊට පස්සේ දෙවෙනි ෂෝ එකේ නම් මම ඉතින් අඟ පාන්න පටන් ගත්තා. මං කියන්නේ ඉතින් හරිම අමාරු කාර්යයක්. ඉතින් මං හිතන්නේ සාර්ථක නළුවෙක්ගේ වැඩක් කියලා. ඉතින් මම මේ අභියෝගය බේරගෙන මේ කට්ටියවත් බේරගෙන අදට ඇඩිලේඩ් වලත් ඇය හිතන්නේ මම ලංකාවෙන් ආවා කියලා. ඉතින් ඒක මට පුදුම සන්තෝෂයක් තියෙන. ඉතින්
1: දැන් මේ මේ නාට්‍යයට ඔබට ආරාධනා කරනකොට මෙන්න මෙහෙම දෙයක් හිතුනේ නැද්ද? දැන් අපි ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන් ඔබත් මමත් දෙදෙනාම ජීවත් වෙන මෙල්බර්න් නගරේ නාට්‍ය දර්ශන වාර කිහිපයක් පැවැත්වෙනවා මාසිකව. එහෙම නැත්නම් මාස දෙක තුනකට සැරයක් නාට්‍යයක් වේදිකා නාට්‍යයක් එනවා. සමහර නාට්‍ය සාර්ථක ලෙස වේදිකා ගත වෙනවා. සමහර ඒවාට බොහෝ වෙලාවට හිස්පුටු පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ දෙයක් තියෙනකොට ඔබට මේ නාට්‍යයට ආරාධනා කරනකොට ඔබට හීනකින්වත් හිතුණද මේ නාට්‍ය මෙතරම් සාර්ථක වෙලා දර්ශනවාර මෙතරම් ප්‍රමාණයක්? ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම සංවිධානය කරපු, දැන් ඔබට කියන්න ඇතිනේ මේ මෙතරම් දර්ශනවාර ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. නමුත් දැන් ඒක ඩබල් වුණානේ මෙට මේ මේ ප්‍රේක්ෂක ප්‍රත්‍යාරත් එක්ක. ඒ වගේම දැන් ඇඩිලේඩ් වගේ තැනකට ගියාම මෙල්බන් වල විශේෂයෙන්ම මේ ෂෝ තුනක් තිබුණා, තුනම ෆුල් හවුස්. ඊට පස්සේ සිඩ්නි, දැන් ඉස්සරහට යන
3: හවුස්ෆුල්
1: වුණා. දැන් ඔබ හිතුවද මේ නාට්‍ය මෙතරම් සාර්ථකත්වයක්, එහෙම නැත්නම් මෙතරම් ජනප්‍රියතාවයක් තියෙයි කියලා?
3: නෑ නෑ නෑ. හැබැයි මට කියනකොට කිව්වා අයියේ එක ෂෝ එකක් සෝල්ඩ් අවුට් වෙලා ඉවරයි දැන්ට කියලා. හැබැයි මම හිතුවේ නෑ මෙච්චර මේ, මොකද මම මේ මෙල්බර්න් ප්‍රේක්ෂකයෝ අඳුරනවනේ.
1: ඔව්.
3: ඒ ප්‍රේක්ෂකයෝ නේ අපි දැන් අවුරුදු දෙකක් අපි දන්නවනේ මේ ප්‍රේක්ෂකයෝ. හැබැයි ඇත්ත ප්‍රේක්ෂකයෝ කවුද කියලා අඳුරගත්තේ මෙන්න මේ නාට්‍ය දෙකේදී.
1: සමහර
3: හිටියා. ඉතින් සමහර දැන් මගේ හොඳම මිත්‍රයෝ ඉන්නවා, මට හලෝවත් කියලා ගියේ නැති මිත්‍රයෝත් ඉන්නවා. ඉතින් ඒකෙන් මම අදහස් කරන්නේ මේ මම මේ කරපු නෙමේ. ඉතින් ඒගොල්ලෝ මේ නාට්‍ය රටාවට කැමති නෑ. හරි. ඉතින් ඒක ඇත්ත තමයි. නමුත් ඉතින් එහෙමයි කියලා මේ නාට්‍ය බැහැර කරන්න බෑ. මේ මේ මේ උදේසිර වික්‍රමනායක රත්න ඇතුළු මේ මේ සියලු පිරිස හොඳ පිච් එකක් හදලා දුන්නා අපිට. නේ. දැන් මතකනේ පැතුම් කාලයක් සංගීත සම්දර්ශන විතරමයි තිබුණේ.
1: ඔව්.
3: හරි. ඊට පස්සේ ඒ සංගීත සම්දර්ශන රැල්ල නැති වුණා. ඊට පස්සේ පැතුමුත් සම්බන්ධ වෙන අපි ඉතින් ඔය ආනන්ද මේ මේ මේ ඔය අපේ ඉන්ද්‍රජිත් මිරිහාන සහ අර කවුද මට එයාගේ නම මතක නැහැ ඊයේත් කවුද මේ
1: වික්‍රම
3: ඒ ඒ ඒ ඒ මහත්තුරු කරන වැඩෙත් හරිම අපූර්ව වැඩන්නේ. දැන් මෙහි ආටිස්ට්ලට ගීත ගායනා කරන්න දීලා ඒ නළුවේ මේ එක්කවුරු හරි ගායන ශිල්පියෙක් ශිල්පිනියෙක් ගෙනල්ලා ඒ ඒකත් වෙන කතන්දරයක්. හරි. ඉතින් ඉතින් මේ ඒ වගේම දැන් හොඳ නාට්‍ය බිහි වෙනවා. ඉතින් හොඳ නාට්‍ය එන්න තියෙනවා. හොඳ නාට්‍ය කියන්නේ ඉතින් මේ නාට්‍ය කියන්නේ මේවා අර මුල මැද අග තියෙන නාට්‍ය ගණයට ගන්නට බෑ. මේවා මේ සැටය කියන, ඒ කියන්නේ ඒක මේ ඔය ඒ දවස්වල ටින්සන් කුරේගේ නාට්‍ය කලාවක් තිබුණේ. ඒ වගේ නාට්‍ය. හැබැයි මේක ඊට වඩා ඔබට ගිය මේකේ මම ඉගෙනගත් එකම දේ, දේශපාලන චරිතවලට මිනිස්සු hina වෙන්න පුදුම ආසාවක් තියෙන පැතුම්. සහ මිනිස්සු ඒ දේශපාලනය දන්නවනේ. ඒක තමයි මේක මූලික හේතුව.
1: මට හිතුණා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි අපි හැම වෙලාවෙම කතා කරනෝනේ. දැන් අපි මෙල්බර්න් වල ශ්‍රී ලාංකේය ඉතිහාසය ගැන කතා කරනකොට ශ්‍රීනාත් ඔබත් මමත් දැන් දශක 3කට
3: ආසන්න පොඩි පොඩි මතක් කරන්න මම පළවෙනි නාට්‍යෙට මෙහි 2001 ආපුවාම ඇතුම් නෙවෙයි අපිව ත්‍රිසිබල් ත්‍රිසිබල් සිඩ්ඩස්ක අපි ආය දෙනව ඉන්ටර්වයුව කරේ. ඒ යාළුකමනේ මේ තියෙන්නේ
1: 2001. 2001. ඉතින් මම කියන්නේ අපි මේ දශක දැන් තුනකට ආසන්නව මේ වැඩ කටයුතු කරගෙන යනකොට අපි දකිනවා එක්තරා කාලයක් ඔබෝයි කියන 2001 වගේ වසර අපිට මතකයි ඒ දවස්වල ලංකාවෙන් ලස්සන නාට්‍යනවා වේදිකා පිරෙනවා.
3: ඒක මම ඕනට පයින්නවා ස්කැට් සංවිධානයේ. අපි ස්කැට් සංවිධානයේ මහතුරු අහගෙන ඉන්නවා නම් මේක මම කියන්න ඕනේ ඒකේ මාලිනි ජයසිංහ සහ ශාමන් ජයසිංහ ඒ දෙපළ නැති වුණත් එක්කම ස්කැට් සංවිධානය නාට්‍ය සංවිධානයත් නැති වුණා
1: හැම දෙයක්ම නිකන්
3: ඒ අය තමයි මේ නාට්‍ය කලාවට උර දුන්නේ ඒ අය කරපු නාට්‍ය අප බලන්න මොනතරම් නාට්‍ය කණ්ඩතරාවක් කරාද කියලා බක්මා අකුණු හෙන්රි ජයසිංහ මහත්තයගේ උණුවටේ කතාව රයිට් එතකොට ජයනන්ද ගුණවර්ධන මහත්තයගේ නාට්‍ය රයිට් එතකොට විශාල නාට්‍ය සංඛ්‍යාවක් කරා ඒ අය ප්‍රේක්ෂකාගාරයක් හැදුවා රයිට් ඉතින් හැබැයි දැන් මම දන්නේ ඒ දැන් ඉතින් ඒ දෙන්න නැතිවීමත් එක්කම ස්කැට් සංවිධානයේ ඒ කාර්යය එහෙමම නැති වෙලා ගියා ඉතින් ඒගොල්ලොත් අනුගත වුණා අර සාමාන්‍ය විදිහට සංගීත ප්‍රසංග
1: අපි දැන් මෙහෙම කතා කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් ඒ කාල වකවානුවේ ශ්‍රීනත් මට මතකයි ඊට පස්සේ ජයලත් මනෝරත්නයන් ඇවිල්ලා මේ විදියටම
3: මේ විදියටම
1: ප්‍රේක්ෂකාගාරයක් ලැබුවා.
3: මට පොඩි chance එකක් තියෙන හැම තැනම මගේ මොනාදෝ ආසනාවක් තියෙනවා. දැන් 2001 සම්පූර්ණ නාට්‍ය කණ්ඩායමක් මෙල්බර්න් වලට ඔස්ට්‍රේලියාවට ආවේ
1: පාදරසපුව.
3: ඒ කියන්නේ සම්පූර්ණ නාට්‍ය කණ්ඩායම.
1: ශ්‍රියන්ත අයියලා, වසන්ත
3: අයියලා. ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, දැන් අද වසන්ත විට්ටච්චි අපතර නැහැ. ජනක කුමුකේ, රොඩ්නි වර්ණකුල, රයිට්? ප්‍රියා මේ රොඩ්නි වර්ණකුල, ශ්‍රීනාත් මද්දුමගේ, රයිට්? මේ අපි 6 දෙනා තමයි මේ මං හිතන්නේ ලෝකේ වටේ සෑහෙන රටවල් වල ගියා. පළවෙනිටම සම්පූර්ණ නාට්‍ය කණ්ඩායමක් ආවේ. දැන් අපි හිතමු මේ අනිත් අයාවේ භාගයක් නේ හෙන්රි ජයසන මහත්තයා ආවා. එතකොට දූවිලි නාට්‍ය ඔබත් ඇඩ් කරානේ. හරි කැලණි පාලම ආවා. දූවිලි පා දැන් මේව සම්පූර්ණ නාට්‍ය කණ්ඩායමක් ආවේ නෑනේ. දැන් කතානායක වුණා සම්පූර්ණ නාට්‍ය කණ්ඩායමක් නෑ. නාට්‍ය කණ්ඩායම පළවෙනිට පාවෙ 2001. ඉතින් ඒකත් හරිම සක්සස් වෙච්ච සම්දර්ශනයක් මං හිතන්නේ ඔයා බලන්න ඇති මේ ඒකයි මේ තරම් සක්සස් වෙන නාට්‍යයයි මට සම්බන්ධ වෙච්ච එක හරි දෛවෝපගත සිද්ධියක්ද වගේ මන් දන්නේ අවුරුදු
1: 25කට පස්සේ මං හිතනවා ආයමත් තතාවක් අපේ වේදිකාවට වසන්තය උදා වෙලා කියලා. ඒට හේතුව තමයි යන හැම තැනම මේ නාට්‍ය බලන්නට මිනිස්සු පොර කනවා. අද දවසේ වෙනකොට ටිකට් ගන්න බැරිව සමහර අය ලත වෙනවා. ඒ නිසාම තමයි මෙල්බර්න් නගරයේ අගෝස්තු මාසේ 22 වෙනිදා ආයමත් තතාවක් තව ෂෝ එකක් මේ දාන්න උත්සාහ කරනවා.
3: ඒකත් ටිකට්ස් එකේ විතරයි නෝට් පැත්තේ මං හිතන්නේ නේද ඒකත් සෙන් ආල්බන්ස් පැත්තේ මං හිතන්නේ ඒකත්
1: මම දැක්කා මේ කීස්බරෝ ඒ ප්‍රසංගයට ඒ මේ වැඩසටහනට ඒ වෙලාවෙ තිබුණු දර්ශන වාරයට කිලෝමීටර 280කට එහා ජීවත් වෙන පිරිසකුත් ඇවිල්ලා හිටියා. අපි මේ මෙච්චර දුර ගතර ගෙවාගෙන ආවේ මේක බලන්න මොන හිඳ කියලා.
3: ඉතින් පැතුම් අපි දැක්කනේ බිම වාඩිලත් මිනිස්සු හිටියනේ කොරිඩෝ එකේ. අපි ජීවිතේට නාට්‍යයක් ඒ වගේ මට හිතාගන්න බෑ ඇත්තටම. ඉතින් මේකේ රංගන ශිල්පිනුත් තාමත් හොඳට රඟපානවා.
1: ඒ කියන්නේ අර ඒක නාට්‍යයක් කියලා තේරෙන්නේ නැහෙනි ශ්‍රීනාත්. මම අර ඊයේත් කිව්වා මේ ඒ කියන්නේ ඒ නාට්‍ය බලන් ඉන්නකොට අපිට ඇත්තටම ඒ චරිතමනේ මැවෙන්නේ. ඒ චරිතමනේ අපේ හදවතට
3: දැනෙන්නේ. ටෝන්ස් ඩයලොග්ස් ඉතින් ඒගොල්ලන් ඒක හරියටම කරලා ඉතින් මට පුදුම අභියෝගයක් තිබුණේ මං කොහොමද මේ මේ මේගොල්ලන් එක්ක යන්නේ කියලා. ඉතින් ඇඩිලේඩ් වලදීත් කිව්වේ ඇඩිලේඩ් වලදීත් උගුල්ලෝ කොමිතන්නේ මමත් ලංකාවේ මේක ඇක්කලා ලංකාවේ කණ්ඩායමත් එක්කම ආවා කියලා. ඉතින් මට ඒක පුදුම සන්තෝෂයක්. ඉතින්
1: හිටපු ජනාධිපතිතුමාගේ චරිතය කරනකොට නිකන් එහෙම
3: අලබුව මව්විව දෙවුණුවත් මව්විව තුන්ගිනුව පවුල
1: පංගිතන හරිම ලස්සන නාට්‍යයක් තවත් දර්ශන වාර කිහිපයක් ඉතුරු වෙලා තිබෙනවා ඕස්ට්‍රේලියාවේ.
3: හතරක්
1: තියෙනවා. දැන් පර්ත් වල ඉන්න අය මේ වෙලාව අහන් ඉන්නේ අපි දන්නවා. ඔන්න කියන්න.
3: ඊට පස්සේ හොබාට්.
1: හොබාට් වල බොහෝ පිරිස බලාගෙන ඉන්නවා නාට්‍යයක් වෙනකන්.
3: ඔව් ඊට පස්සේ ආයේ මෙල්බර්න්. ඊට පස්සේ කැන්බරා. එතනින් පස්සේ මං හිතන්නේ දර්ශන වාර ඉවරයි. මේකලොන් 25 යන්න ඕනේ. නැත්නම් මං හිතන්නේ තවත් ෂෝස් 5ක් 6ක් ගහන්නට පුළුවන්. දැන් බ්‍රිස්බේන් ඉල්ලනවා. මං කිව්වේ අර කුක්කු පීඩි වල ඉල්ලනවා ඉතින් දෙන්න විදිහක් නැහැ කියලා
1: පුලුවන්තර ඉක්මනට ආයමත් එයි කියලා මට හිතනවා මුල් නාට්‍ය කණ්ඩායම
3: මටත් හිතෙනවා ඉතින් අපි ඉතින් ප්‍රාර්ථනා කරමු මේ ඒකතරනේ මේ ඉතින් සතුටක් තියෙනවා පැතුම් මටත් හරි සතුටයි ඉතින් දැන්ට 3500ක් විතර ටිකට්ස් ඒ කියන්නේ ප්‍රේක්ෂක සංඛ්‍යා බල්ලා දිනවා ඉතින් අර අර අර අර මගේ පොතේ තියෙනවා වගේ
1: නළුව මැරිලා නැහැ. ඒ වගේම අපිටත් හරි සන්තෝසයි මේ නාට්‍යයට වර්ණයක් තිබුණාට වඩා තීව්‍ර වර්ණයක් අරන් ඉන්නට ශ්‍රීනාත් මද්දමගේ ආයම සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම ඔබ වේදිකාවක් මත රංගනවා දකින්නට ආයමත තවක් අපි වාසනාවන්ත වීම පිළිබඳවත් අපිට තියෙන ලොකු සන්තෝෂයක් ශ්‍රීනාත් අවංකවම කියන්නේ අර එදා
3: ඒක මට දැන් මෙහෙමනේ පැතුම් දැන් මගේ මම පළවෙනි නාට්‍යයක් කරා මේ වගේ හාස්‍ය නාට්‍යයක් එකට ඉතින් හරි ලස්සන ලියුම් ටිකක් ආව නිසා කලියුමක් ආව නිසා මම නාට්‍ය සා මගේ මේකම ඔක්කොම නවත්තලා දැම්මා ඒ ලියුම ඒපු මනුස්සයට නැවත වාරයක් මම ස්තුතිවත් වෙන්න ඕනේ මොකද දැන් මම හිතනවා ලබන අවුරුද්දේ ආයෙ නාට්‍යයක් කරන්න පටන් ගන්න හිතනවා
1: කියලා අනිවාර්යයෙන්ම මේ මේ මේ වසන්තය
3: ලියුම නෙමෙයි කැලෑපත්‍රේ සෝරි ලියුම කිව්වද
1: මං කියන්නේ මෙහෙමයි බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැහැනේ සහ අර මේ
3: කඳු වටන්න
1: බෑ බෑ අමාරුයි ඒ කියන්නේ බල්ලට
3: බල්ලුයිට හිටපු ගමන් බව් ගාලා බුරු
1: නමුත් එහෙම බුරුපුවා සමහරට කද ඇවිල්ලා කඳු ඒ මහත් ලෙස වේදිකාව මත ඉන්නකොට ඇවිල්ලා හොරෙන් බල්ල යන්නත් ඇති කියලා අපි විශ්වාස කරනවා කොහොමරි අපි කැමති ඔබෙන් යලිතතාවක් ලස්සන නිර්මාණයක් මෙල්බර්න් වේදිකාවට විතරක් නොවේ දැන් ඕස්ට්‍රේලියාව පුරාම වේදිකාව යලිතතාවක් සක්‍රිය වෙලා තියෙන නිසා ඕස්ට්‍රේලියාව පුරාම යන්න පුළුවන් වේදිකා නාට්‍යයක් නිර්මාණය වෙයි කියලා විශ්වාස කරනවා ශ්‍රීනාත් බොහොම ස්තුතියි
3: පැතුම් මනේ මට ස්තුති කරන්න ඕනේ අතරම
1: අනිවාර්යෙන්ම වෙලාව ගන්න
3: දැන් ඔයා මගෙත් එක්ක ඉන්නවා අපි හැමදාම මේ මට ඉතින් ඒක හරිම සුන්දරයි අපි අපේ දැන් මාව මේ වෙලාවේ වුණත් මාව සහභාගී කරගන්න ඕනේ නැහනේ ඉතින් ඒ අවංකකමට මම අවංකවම ස්තුති ආදරෙයි පැතුම් මට තව මෙසේජ් එකක් යන්න තියෙනවා අපි දෙන්න එකතු වෙමු ඔක්තෝබර් මාසෙ මගේ අලුත් නවකතා පොත මම එළියට දාගෙන තියෙනවා මන මන්දාරම ඒක මෙසරේ නම් මං හිතන්නේ මොකද හානියක් වෙන එකක් නෑ අපි මනමන්දාර වෙදි හම්බෙමු පැතුම් තමයි ඒකත් මෙහෙවන්න මම ආරාධනා කරන්නේ මේ මෙතනම කියනවා එනිසා ඔක්තෝබර් මාසෙදී අපි ඒක හම්බෙමු පැතුම්ට මම නැවත වාරයක් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මාව එකතු කරගත්තට ඒ කියන්නේ පැතුම් ඒකෙන් දැනෙන්නේ පැතුම් කලාකාරයන්ට කොච්චර ආදරේද හිතවත්ද ලිංගතුද කියන එක ඉතින්
1: ශ්‍රීනත් ඔබටත් බොහොම ස්තුතියි අපි යලිත් තතාවක් වේදිකාව මත මුණ ගැහෙමු එතෙක් ඔබට අපි
2: මට හොරා හොරා කියලා කියනවා මං කරපු ලොකුම හොරකම තමයි ප්‍රභාකරන්ගෙන් ඊළම බෙරගෙන මේ රටේ මිනිස්සුන්ට දුන්නක පළමුව මව්බිම දෙවනුවත් මව්බිම තුන්වත් මව්බිම අපේ ආම්දුරනේ
1: ජය වේවා

0: මෙල්බර් නගර වෙලාව රෑටයි විනාඩි 57යි. දැන් අපි ඇඩිලෙඩ් නුවරටයි යන්නට මේ සූදානම් වෙන්නේ. ගරු කටානායක තුමනි ගැනයි යලිත් මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. නාට්‍ය කණ්ඩායමේ ඉෂාර වික්‍රමසිංහ ඉන්නවා. ආයිබෝන් ඉෂාර.
1: ආයිබෝන් ආයිබෝන් ප්‍රතමයි.
0: කොහොමද දැන් අපි ශ්‍රීනත් අයත් එක්ක කතා කරා. අතිශය සාර්ථක දර්ශන වාරයක් ඇඩ්ලෙඩ් වල තිබ්බා කිව්වා. ඇඩ්ලෙඩ් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරළුවා කියලා තමයි අපිට ආරංචි වුණේ. පිටු පෙරළුවේ කොහොමද?
1: හරියටම හරිය. කියන්නේ ඇඩ්ලෙඩ් දර්ශන වාරය සංවිධානය කරේ විනස් එන්ටර්ටේන්මන්ට් විනස් ලකට්ටිය. ඉතාම හොඳ සංවිධායකව පිරිසක්. මම හිතන්නේ ශ්‍රී ලංකාවට පස්සේ අපිට හම්බෙච්ච වැඩිම ප්‍රේක්ෂාගාරය 400කට වඩා පිරිසක් එකවර දර්ශනය නැරඹුවා. අපි දන්නවා මෙල්බර්න් වල දර්ශන වාර තුනක් තිබ්බ හින්දා ඊට වඩා තුනේම එකතු වැඩි. නමුත් එක දර්ශන වාරයක අපිට ලංකාවට පස්සේ හම්බෙච්ච වැඩිම ප්‍රේක්ෂාගාරය. ඉතාම මේ සතුටින් කියන්න ඕනේ මේ ප්‍රේක්ෂාගාරයේ උණුසුම් ප්‍රතිචාර ලැබුවා. දැන් අද අපිට ආරංචි වුණා. ඊට පස්සේ අපි යන්න හදන්නේ පර්ත් වලට. පර්තුත් මේ රෙකෝඩ් එක කඩලා කියලා දැනටමත් 400කට වඩා වැඩිලු දැන් පර්ත් වල ප්‍රේක්ෂාගාරය. අද කැන්බරා වලින් කෝල් එකක් ආවා. කැන්බරාත් තව ටිකට් 16යි ඉතුරු කියලා.
0: දැන් මෙල්බර්න් වලින් කෝල් එකක් ඒවි. ඒට හේතුව තමයි කිසිම කෙනෙකුට නොදෙවෙනි වෙන්න. ඒ කියන්නේ අපි කැමති නැන්නේ සෙකන්ඩ් වෙන්න. ඒ නිසා 22 වෙනිදා ඔය සියලුම රෙකෝඩ් කඩන්න මෙල්බර්න් කට්ටිය අලිත් උදාහරණෙන් ඉන්නවා. මොකද ඊට හේතුව තමයි ඉෂාර මේ දර්ශන වාර බලපු අය ආයෙමත් ටිකට් ගන්නවා කියලා අපිට ආරංචි මෙල්බර්න් ෂෝ එකට.
1: අනේ ඉතාම සතුටුයි. මම හිතන්නේ අපිට අලුත් අද්දකින් ගොඩක් ප්‍රථමයෙන් කියන්න ඕනේ අවුරුදු 30කට විතර පස්සේ ඇඩ්ලෙඩ් වලට ගම් වතුරක් ගැලුවා ඊයේ. ඒ වගේ තමයි අපිටත් විශාල ජන ගම් වතුරක් ගැලුවා මේ දර්ශන වලට. හරි සතුටින් ඉන්නේ අපි මේ දවස්වල.
0: දැන් කොහොමද ඊළඟ දර්ශන වාර සඳහා සූදානම?
1: දැන් අපි හෙට මේ ඇඩ්ලෙඩ් වල සිට පර්ත් වලට පිටත් වෙනවා. පර්ත් වල ෂෝ එක තියෙන්නේ ඉන්දියන් කමියුනිටි සෙන්ටර් එකේ අගෝස්තු 14 වෙනිදා. ඊට පස්සේ අගෝස්තු 16 වෙනිදා හෝබාට් දර්ශනයට යනවා තස්මේනියාවේ. ඊට පස්සේ අපි හෝබාට් වල ඉඳලා සිඩ්නි වලට ආයි සරයක් යනවා. අපි දන්නවා සිඩ්නි වල අපි ගරු කටානායකතුමනි ෆුල් හවුස් ෂෝස් දෙකක් කරලා ඉන්නේ. ඒ හින්දා මේගොල්ලන්ට ඕන වුණා හරිම බඩු තුනක් පෙන්වන්න සිඩ්නි ප්‍රේක්ෂාගාරයට. ඒ වෙනුවෙන් අපි යනවා 21 වෙනි සිකුරාදා සිඩ්නි වලට. ඊට පස්සේ මතක් කරපු මෙල්බර්න් ෂෝ එකට යනවා. වෙස්ට් එක කිට්ටුව තියෙන්නේ බ්‍රේබ්‍රුක් වල ක්වීන් ඔඩිටෝරියම් එකේ 22 වෙනිදා ගරු කටානායකතුමනි. ඊට පස්සේ 22 වෙනිදා ෂෝ එක ඉවර වෙලා අපි රෑම යනවා කැන්බරා වලට. ටිකක් ලොකු ඩ්‍රයිව් එකක් තියෙන හින්දා කැන්බරා වල ෂෝ එකක් තියෙනවා හවස 7ට. ගරු කටානායකතුමනි අපි අවසන් දර්ශනය. අපි මේ ටුව එක පටන් ගත්තෙත් අගනුවරෙන් කැන්බරා වලින් හරිම බඩු තුනක් පෙන්නලා. මේ ටුව එක අපි ඉවර කරන්නේත් කැන්බරා වල ගරු කටානායකතුමනි පෙන්නලා. අපි 25 වෙනිදා ලංකාවට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ.
0: ඉෂාර උපන් බිමේ වගේ නෙමෙයි දැන් ඔස්ට්‍රේලියාවේ කාලගුණේ තත්ත්වය වෙනස් වෙනවා. දවසෙන් දවස වෙනස් වෙනවා. වැස්ස, සීතල, හුළං මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට දැන් වේදිකා නාට්‍යයක් කියලා කියන්නේ සජීවීව ඔබ වැඩ කටයුතු කරන තැන මේ රෙකෝඩ් කරලා කරන එකක් නෙමෙයි. කොහොමද ඔබ ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ මේ කාලගුණ විපර්යාසයට ඔරොත්තු දෙන්නේ?
1: අපි ටිකක් සූදානමින් ආවේ. ඉතින් වින්ඩ ජැකට්ස් එහෙම දාගෙන ඉන්නවා. හීටර්ස් ඔන් කරන් ඉන්නවා. හැබැයි ඒ සියල්ලට වඩා මේ උණුසුම් ප්‍රේක්ෂාගාරයේ ලැබෙන උණුසුමත් එක්ක ආදරයත් එක්ක අපිට ඒක දැනෙන්නේ නැහැ. අපිට ශ්‍රී ලංකාවද ඔස්ට්‍රේලියාවද කියලා නැහැ. අපේ රංගනේ ඒ විදිහටම සිද්ධ වෙනවා. සමහරවිට සමහර අවස්ථාවල ඊට වඩා වැඩිපුරත් අපි නුත් වෙනවා ඇති. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඊට වඩාත් ලැබෙනවා ඇති. ඇත්තටම කියනවා නම් ඒ කාලගුණ දේශගුණ විපර්යාස කිසිම බාධාවක් වුණේ නැහැ. අනිත් වෙලාවට අපිට සීතලයි. නමුත් වේදිකාවට ගියාම ඒ කිසිම දෙයක් අභියෝගයක් වෙන්නේ නැහැ අපිට.
0: මම දන්නවා ඔස්ට්‍රේලියානු සියලුම ප්‍රේක්ෂකයන් ඔබ ඇතුළු ඒ සියලුම දෙනාට අවශ්‍ය උණුහුම අත්පොලසා නාදයකින් සිනහවකින් සහ ආදරයකින් වැළඳ ගැනීමකින් ලබා දෙන වග. ඉෂාර බොහොම ස්තුතියි. මම දන්නවා දැනුත් ඉතාමත්ම කාර්යබහුල මොහොතක තමයි මේ අපිත් එකතු වෙන්නේ. ඉතින් මේ මොහොතේ එකතු වීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ ඇතුළු කණ්ඩායමට උදෙසිරයවත් මතක් කරන්න උත්තර ඉන්නවා නම්
1: සියලුම දෙනාට
0: අපි ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔබට ලස්සන සංචාරයක් කරන්නට, ජයග්‍රහී සංචාරයක් කරන්නට, වාර්තාගත ඓතිහාසික සංචාරයක් කරන්නට වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවායි කියලා අපි ස්වර්ණ FM වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. මෙල්බර්න් ආවම අපි හැමෝම
1: thank you ස්වර්ණ FM. අපි කලින් කිව්වා වගේම ස්තුතියි ලබා දෙන මාධ්‍ය සත්කාරයට, වේදිකා නාට්‍ය වලට සහයෝගය අනුග්‍රහය වුණේ. දැන් අපේ කට්ටිය ඉන්න තැන මම ඉන්නේ. කට්ටියම thank you කියලා කියයි අපිව ආදරෙන් වැළඳගත් ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂාගාරයට. Thank you, thank you.
2: Thank you.
1: Thank you, Australia.
0: Bravo, bohom studi.

වෙලාව රණමයයි විනාඩි 3යි අපි තව සුවල්ප මොහොතකින් ලංකාවේ තොරතුරු රසක් කතා කරන්නට සූදානම්ින් තවත් විශේෂ සාකච්ඡාවක් වෙත යොමු වෙනට සූදානම්.

0: වෙලාවර 9යි විනාඩි 4යි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ තොරතුරු කතා කරන්න කණි කොහොමද පසුගිය සතියේ තොරතුරු වාර්තා වෙන්නේ? අද නම් අපිට උදෑසනම වාර්තා වුණා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන්. අපි එතනින්ම පටන් ගමු.
1: ඔව් බලු ඉස්සෙල්ලම මේ මම කැමතියි අර අපේ ඕස්ට්‍රේලියාවේ මේ දවස්වල තියෙන මේ ජනසංගණනය සම්බන්ධයෙන් මේ අපේ ශ්‍රාවකයන්ට මතක් කිරීමක් කරන්න. හේතුව තමයි දැන් මෙතනදී මේ අපි දන්නවා ශ්‍රී ලංකේයන් විශාල ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව ජීවත් වෙනවා සිංහල තමිල් සහ මුස්ලිම් කට්ටිය. ඉතින් එතෙන්දී මේ තමන් නිවසේදී භාවිත කරන භාෂාව දෙවෙනි භාෂාව හෝ පළවෙනි එක ඒක සිංහල හෝ දෙමළ කියලා දැම්මොත් ඒකෙදී අපිට යම් කිසි දෙකින් අපේ ඉලක්කයක් තියෙනවා මේ සංගණනයේ ශ්‍රී ලංකේයන් කොච්චරක් ඉන්නවද මේ භාෂාව කතා කරන්නයි කියන. ඒ හරහා අපිට ගොඩක් මේ සිංගල් හෝ දෙමළයට බෙනිෆිට්ස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ලයිබ්‍රරි වල කමියුනිටි හෝල් හදාගන්න ඒ වගේ. එතකොට මේ අපේ ගුවන් පැඩස් රහන් වල ලැබෙන ඉඩ කඩ ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් බෙනිෆිට් හම් වෙනවා මේ ශ්‍රී ලංකිකයන් සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව කතා කරන පිරිස විශාල වුණොත් එහෙම ප්‍රසිද්ධතාවයකට වැඩි වුණොත්. ඒ නිසා හෙට තමයි අන්තිම දවස ලොකු දඩේකුත් තියෙනවා මේ වැඩි හරියට කරේ නැත්නම් සහ නියමිත වෙලාවට මේ ඇප්ලිකේෂන් එක මේ සංගමයෙන් සහභාගී නොවුනොත් ඒ නිසා මේ මතක් කිරීමක් කරන්න කැමති අපි අසන්නන්ට තමන් නිවසේ භාවිත කරන භාෂාව මතක් කරලා ඒකට දාන්න. සමහර අය මේ ඇත්තටම තනිකරම සිංහලෙන් ගෙදර කතා කරන්නේ නැතුම් මේ වුණාට අර සිංහලනේ මේ වගේ ඉන්න හදිසියකුත් තියෙනවා මේක දැම්ම කියලා එහෙම මේ ලෝකෙට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මේක සංගණනයට අත්‍යවශ්‍ය කාරණාවක්. මම හිතන්නේ එකෙන් අපිට ගොඩක් වරප්‍රසාද හම්බ වෙනවා ශ්‍රී ලංකේ හිටියට. ඉතින් මේ මතක් කිරීම කරන්නත් ඕනලා තිබුණා මුලින්ම.
0: ඔව් ඒක ඇත්තටම ඉතාමත්ම වැදගත් කාරණාවක් ඔබ මතක් කළේ. අද දවසේදී අපි කතා කළ යුතුම මාතෘකාවක් හේට හේතුව තමයි මේ සංගණනෙන් තමයි ඉදිරි වසරවල් වලදී ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ජන කොට්ටාස පිළිබඳව වාර්තාවක් ලැබෙන්නේ. සිංහල කතා කරන අය කොපමණ ඉන්නවද, ඔබ කියනා වගේ දෙමළ කතා කරන අය කොපමණ ඉන්නවද, හින්දි කතා කරන අය කොපමණ ඉන්නවද කියන කාරණාව ඔබ පැමිණෙන රටට වඩා ඔබ මේ රටට එන්න භාවිතා කරපු රටට වඩා ඔබ භාවිතා කරන භාෂාව තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් මේ වැඩසටහන් එහෙම ලබා දෙනකොට ඒ වැඩසටහන් ලබා දෙන්නේ රටට නෙමෙයි, ඊළඟ වැඩසටහන් ලබා දෙන්නේ භාෂාවට, කතා කරන භාෂාවට. ඒ නිසා ඒ භාෂාව සඳහන් කිරීම අතිශය වැදගත්. කණි මතක් කළා වගේම ඒක අපිට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. දැන් අපි මේ ඉංග්‍රීසි කියලා දාලා නිකන් මාර විදියට නිකන් ඉන්නවා කියලා හිතන්න. මොකද ඕක කාටවත් යන්නේ නැහැ. මේ ඔබ ලබා දෙන සියලුම තොරතුරු ඉතාමත්ම රහසිගතව රහස්‍යභාවය රැකෙන ආකාරයට තැම්පත් කරලා තියෙනවා. ඒ වගේම ඔබට අවසානයේදී එක ප්‍රශ්නයක් තිබුණා. ඔබ කැමතිනම් පමණක් අවුරුදු 100කට පස්සේ මේක සංරක්ෂණය කරන්නට ඔබ අවසරය ලබා දෙනවා කියලා. අන්න එදාට පුළුවන් 2026 කනිෂ්ක ජයලත් කියලා කෙනෙක්, එහෙම නැත්නම් පැතුම් තිලකසිරි කියලා කෙනෙක් සිංහල භාෂාව කතා කරා කියලා යම් කිසි තැනක ලියවෙන්නේ. නමුත් කණි ඒකට අවුරුදු 100ක් තියෙනවා. එතකොට ඒ ඉතිහාසයේ පමණයි ඒක ලියවෙන්නේ. නමුත් මේ මෑත කාලිනම ඒක ලියවෙන්නේ නැහැ කොහෙදවත්. ඒ නිසා බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා, අහිතක් හිතන්න එපා. සිංහල තමයි ගෙදර කතා කරන්න කියලා ලියන්න. ඔබ දෙමළ කතා කරනවා නම් ඔබේ ප්‍රධාන භාෂාව දෙමළ කියලා ලියන්න. ඒ වගේම ඔබේ අනන්‍යතාවය සහ ඔබ පැවතෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් එහෙම නැත්නම් සිංහල ජනතාවෙන් කියන ඒ එහෙම කොටසකුත් තියෙනවා. එතනත් ඔබ සිංහලීස් කියලා තමයි දානට ඕනේ කියලා අපිට ආරංචිය.
1: ඔව් මං හිතන්නේ මතක් කිරීම කරපු එක හොඳයි. අති විශාල මේ ශ්‍රවකයන් පිසක් අපේ චැනල් එක අහන නිසා ඒ අයට අමතක වෙලා තියෙනවා නම් දැන් ගොඩක් අය දාලා තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එක. නමුත් දැන් හිට අන්තිම දවස කියන එකත් මතක තියාගන්න. මට මතක හරි තුල 360ක වගේ දඩයක් මේකට සහභාගි නොවුනොත් ඔබට ආණ්ඩුවෙන් තැග්ගක් හැටියට
0: අහන ප්‍රශ්නයක් තමයි මේක නිර්නාමිකව ඉදිරිපත් කරන එකක් නම් කොහොමද මෙහෙම දඩයක් එන්නේ කියලා. මේක නිර්නාමිකව නොවේ, මේක ඔබේ නම ගම සියලුම දේ සඳහන් වෙනවා. අනිත් එක තමයි මේ හැම නිවසකටම ඔබට ඇවිල්ලා තිබෙන ඒ පත්‍රිකාවට තිබෙන අංකයක්. ඒ අංකය, ඒ රහස්‍ය අංකය ඔබේ නිවසට හිමි රහස්‍ය අංකය. එතකොට ඔබේ රහස්‍ය අංකය පාවිච්චි කරේ නැත්නම් ඔවුන් දන්නවා මේ නිවසෙන් අපිට කිසිම තොරතුරක් ලැබුණේ නැහැ කියලා. ඒ නිසා තොරතුරු සැඟවීම, බොරු තොරතුරු ලබා දීම වගේ දේවල් කරන්න එපා. පුළුවන් තරම් සත්‍ය තොරතුරු ප්‍රකාශ කරලා මේ සංගණනට හැමෝම උදව් කරන්නට ඕනේ. අපි ජීවත් වෙන රට ඔබ ස්ථිර පුරවැසියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ తాවකාලිකව මේ රටේ ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ හැම කෙනෙකුටම මේ අනිවාර්යයෙන්ම පිරවිය යුතු දෙයක් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු සංගණනයක් විදිහට තමයි මේක සැලකෙන්නේ.
1: ඔව් ඉතින් අපි ඒ මතක් කිරීමත් කරා මොකද ඒක හැම මේ කියන්නේ අපි අපේ රටක අපේ මේ භාෂාව ගැන විතර නෙමෙයි පෙතු මේ විශේෂයෙන් මේ රටේ ඉදිරියේදී යටිතල පහසුකම් හැදෙන්නේ කොහොමද නගර නිර්මාණය වෙන්නේ කොහොමද සේවා පහසුකම් නිෂ්පාදනය වෙන්නේ කොහොමද මේ හැම දෙයක් සඳහාම මේක මූලික මේ පදනමක් වේවි. අන්නේ නිසා මේක අමතක කරන්න එපා. අද හෙට දවස් ඇතුළත මේක ඉවර කරන්න කියලා මතක් කිරීමත් කරනවා. ඉතින් අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන මේ අද ඔබට ආරංචි වෙන්නේ නැති මම හිතන්නේ එක්තරා පක්ෂයක මහලේකම්වරේ කතරගමට ගැනීම ගැන වෙන්න තිබ බැහැ නේද?
0: ඔව් මේ එක කාලයක් තිබුණනේ කණී අපි අර මේ පොලිස් අත්තරංගුවට පත් වුණන් පස්සේ මේ මොනවාද එකට කියන්නේ ආයුධ ගෙනියන් ආයුධ පෙන්වන්න එක්කෙනා කියලා නිකන් අර ප්‍රසිද්ධ කතාවක්. ඊට පස්සේ මේක නිකන් සාමාන්‍යකරණයට ලක් වෙලා තිබුණා. දැන් විරුද්ධවාදීන් එහෙම නැත්නම් විරුද්ධ පාක්ෂිකයන් අත්තරංගුවට ගන්නවා කියන එකත් නිකන් ඉතාමත්ම සුලභ කරුණක් බවට පත් වෙලා තිනවා. දැන් අද දවසේදී උදෑසන අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්තුමාව සාගර කාර්යවසම් මැතිතුමාව අත්අඩංගුවට අරගෙන තිබුණා. මොකක්ද මේ වෙන්නේ? ඇයි මොකක්ද මේ රැල්ල?
1: මට ආරංචිතට වර මේ පොලිස් ප්‍රතිපරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක් තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ඒක අර වක්‍රව වගේ හොස්රු ජීව හෝ පොලිස් ප්‍රතිපරයාගේ ජීවිතයට තර්ජනය කරා කියන කාරණාව තමයි මේ ඒ අත්තරංගුවට ගැනීමට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන මේ ඔහුගේ ප්‍රකාශය සමහරලාට ඔහු නීතිඥයෙක්. ඉතින් ඒ නිසා ඔහු සමහරක් වචන පාවිච්චි කිරීමේදී පරිසම් වෙන්න ඕන කියන කාරණාව තියෙනවා. මේ ඔහුගේ යෝජනාව තියෙන්නේ මහමගදී පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් යම්කිසි ඔහුට අනතුරක් කරයි කියන එක. ඉතින් ඒ ජනතාව විසින් අනතුරක් කරනවා කියන එක පරණ දේශපාලන පක්ෂවල තිබුණ මේ එක්තරා උපක්‍රමයක්. අන්න එකයි අපි ගැන පරිසම් වෙන්න ඕන. මොකද අපිට මතක ජයවර්ධන වගේ මිනිස්සු ආණ්ඩු කරන කාලේ, ප්‍රේමදාසලා ආණ්ඩු කරන කාලේ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා අපිට ක්‍රිස්ටෝබර් කියන මැරයා එහෙම ඇහිලා මේ උද්ඝෝෂණ ගැන පහර දුන්නා. පහර දුන්නට පස්සේ ප්‍රවෘත්ති වලට හොන්දාඩු කියන්නේ කෝච්චියෙන් බැහැලා, දුම්රියෙන් බැහැලා ගෙදර යන සේවකයෝ මේ මෙතන මේක අමල කරන නිසා ගැහුවා කියලා. පොදු ජනතාව පහර දුන්නේ කියලා තමයි කියන්නේ. ඒ එහෙම ඉතිහාසයක් තියෙන රටක මරිවන් දමා උද්ඝෝෂකයන්ට පහර දුන්න අය නීති ක්‍රියාත්මක කරන මිනිස්සුන්ට ගෙවලට ගල් ගහපු ඉතිහාසයක් තියෙන රටක ඒ කල්චක වෙනස් කිරීම සඳහා වූ මේ ආණ්ඩුව වලට යම් කිසි ක්‍රියාවලියක් ගන්නවා නම් ඒකට බාධාක් කරන ආකාරය ප්‍රකාශ කිරීම නිසා වෙන්න ඕනි. ਉਹ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒ ගැන ඒ ප්‍රකාශය මමත් ඇහුවා. ඒක ඒ කියන්නේ අපිට මෙතෙන්දී යම් කිසි දෙයක් අපිට තැගෙනවා. ඒක යම් වක්‍ර තර්ජනයක් තියෙනවා කියලා මම හිතන්නේ ප්‍රධාන

0: අසලද කියන එක එක තියෙන අධිකරණයක් තියෙන.
1: හැබැයි පොඩක් ප්‍රශ්නාර්ථයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් කරා යන ගමනක් කියලා ඔබ ප්‍රකාශ කරාට දැන් අපිට ටිකක් අවුරුදු 20ක් 30ක් විතර පිටිපස්සට ගියාම අපි දකින්නනේ පෝස්ටර් ගහනවා හැමතැනම JR මරමු. එම් නැත්නම් අර්ග ගිනිතියමු මේක ගිනිතියමු. අර අපි එහෙම දකින්න කාලව කවනුවක ඉඳලා නෙමෙයි ඇවිල්ලා තියෙන. එතකොට ඇයි මේ එහෙම කරපු අය මේ විදිහට වචනයක් හරි වැරදුනහම එහෙම නැත්නම් වැරදිම් වචනයක් හෝ එහෙම නැත්නම් වෙනස් ආකාරයේ වචනයකට අතරම් කොට ගන්නවා වගේ මාධ්‍ය සම්දර්ශනයක් කරන්නේ?
0: ඔව් දැන් ඒ ඔබ කියන කාරණාව හරි පැහැදිලි. මොකද 87 89 අපේ ආසන්න අරගලේ ගත්තොත් ආසන්න අරගලේ ගත්තොත් එහෙම මේ අපේ කාලේ ඉතින් අපිත් ඇත්ත වශයෙන්ම රටේ රාජ්‍ය නායකයා සම්බන්ධයෙන් එහෙම ප්‍රකාශ බිත්තිවල ලිව්ව පෝස්ටර් ගැහුවා සහ ඒ විතරක් නෙමෙයි රාජ්‍ය නායකයාට මේ පාර්ලිමේන්තුව ඇතුලේ බොම් ප්‍රහාරකුත් එල්ල කරා. ඒ ව්‍යාපාර විසින් ඒ විදිහට එහෙම කරා. එතකොට ඒකෙදි මේ අනිත් පැත්තට අහන්න පුළුවන් දෙයක් තියෙනවා. අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඒ ගැන මේ ඒවත් එක්ක ඒ හිතවත්තු හැටියට හිටිය නිසා අපිට අහන්න පුළුවන් අනිත් පැත්තට හැදලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපිට නිදහසේ ඉන්න දුන්නද කියන කාරණාව පාලකයන්. මොකද මට මතකයි අපි තරුණ හැටියට මේ අපි තම තරුණ තමයි. නමුත් ඒ කාලේ හැටියට මේ කිව්වේ රංජන විජයරත්නගේ ප්‍රකාශයේ ප්‍රසිද්ධ ප්‍රකාශය තරුණයන් 10 දෙනෙක් මරන්න 9 දෙනෙක් ජීවි කියලා. ඒකට ඒ 10 දෙනා තුලේ අපිත් හිටියා. ඒ වෙලාවේදී කළ යුතු එකම දේ තමයි කාරණාව තමයි අපි නිවට වෙලා මරණය බේර ගන්නවද එහෙම නැත්නම් අනිත් පැත්ත හැරලා යටත් නොවී ගහනවද කියන එක. ඉතින් තරුණයත් අනිත් පැත්තට ප්‍රහාර කෙල්ල කරා. ඒ ප්‍රහාරෙදි තමයි ඒ වගේ ප්‍රකාශයන් ආවේ. ඒක නිසා මේ මම කියන්නේ කොහොමටත් මොනම තත්ත්වයක් උඩදී කිසිම කෙනෙක්ව ඒ විදිහට අනතුරටපත් කිරීම ඝාතනය කිරීම ඒවා සදාචාරාත්මකව හෝ නීතිමය වශයෙන් හෝ සංකල්පයෙන් වශයෙන් හොඳ දේවල් නෙමෙයි. මම කියන්නේ මේ හිතන්නවත් අවශ්‍ය නැහැ. නමුත් යම් කිසි තත්ත්වයක් නැතුදී එහෙම ප්‍රතිරෝධයන් එකිනෙක අතර ප්‍රතිරෝධයන් හරහා එහෙම සිද්ධීන් සිද්ධ වෙනවා. දැන් මෙතනදී එහෙම තත්ත්වයක් තිබිලා නෙමෙයි මේ ප්‍රකාශය කරන්නේ. ඒ කියන්නේ පොලිස් ප්‍රතිවරයා අගනිසිවරයා නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය යම් කිසි දෙයකින් රටේ මිනිසුන්ගේ බහුතරයක් පැසසුමට ලක් වෙලා විදිහට සමහර දේවල් ක්‍රියාදාමයන් සිද්ධ වෙන නිසා ඒකෙදි අර තර්කය මෙතෙක්ට ගන්න එක කොයි තරම්දුර සාධාරණ කියන එක පැතුම් මට එක ප්‍රශ්නයක්.
1: මොනවාද ඔබ කියන ඔය පැසසුම් සහගත ක්‍රියාමාර්ග පොලිස්පතිතුමා ගත්ත?
0: මෙහෙම කියමින් කර පොලිස්පතිතුමා සම්බන්ධයෙන් තියෙන කතන්දරේ බැලුවොත් එහෙම ඔබට මතක නම් මේ දවස් දෙකකට විතර ඉස්සෙල්ලා එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ව මාරු කරනවා යම්කිසි ඝාතනයක් සම්බන්ධයෙන් ගංගික පාවිලාපු සිදුරක් සම්බන්ධයෙන් සැකපිට ඔගිස්ථාන මාරුවක් දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පොලිසිය ඇතුලේ ඉතාමත්ම විශාල විදිහට ස්ථාන මාරුවීම් වැඩ තහනම් කිරීම වගේ දේවල් ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. සහ ශ්‍රී ලංකා පොලිසියේ පහළ නිලධාරීන් කියන්නේ දැන් ඔබට මේක ලංකාවට ගියොත් පැහැදිලි කරගන්න පුළුවන්. ඉස්සර අපි ට්‍රැෆික් එකේ නැවතුවට පස්සේ අපිට හරිම පහසුවෙන් අල්ලසක් දීලා යෑම සහ අල්ලස් ගැනීම කියන කාරණාව ඉෂ්ට වුණා. හැබැයි දැන් අද ලංකාවේදී ඔබ එහෙම අල්ලස් දෙන්න ගියොත් හරි එහෙම නැත්නම් අල්ලස් ගන්න ගියොත් හරි ඒක ඉතාමත්ම මේ දරුණු වරදක් බවට පත් වෙනවා. සමහරවිට එහෙම ගත්ත අය ඉක්මනින්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා. ඒ නිසා අන්නේ වගේ මම කියන්නේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා යම් කිසි විදිහකින් ක්‍රියාවලියක් වෙනස් වෙමින්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ තවදුරටත් පරණ දේවල් ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය නිවැරදි කරගෙන කියලා අත්තරංගුට ගත්ත අය සම්බන්ධයෙන් ආයුධ පෙන්නා ගැනීම සම්බන්ධයෙන් පෞගේ දවස්වල වෙච්ච ඒවා අර අපි එදා මොකද්ද මේ හිරගෙදර ශ්‍රද්ධිවි අර කවුලකින් වෙඩි දින ගැන අපි කතා කරා. ඉතින් මම කියන්නේ 100%ක් මේක නිවැරදි වෙලා නැහැ. සිද්ධින් සිද්ධ වෙනවා සහ ඊට සාපේක්ෂව යම කිසි විදිහකින් මහා ජනතාවත් එක්ක එකට වැඩ කිරීමේ පොලිස් සේවයක් තිබෙමින් පවතිනවා. ඉතින් ඒ තිබෙන පවතින තත්ත්වයක්ත් තියෙනවා. ඒක පිටිපස්සේ ඉන්න පුද්ගලික හැටියට පොලිස්පතිවරයා නම් කරන්න පුළුවන්. ඉතින් ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විරෝධයක් කියන පුද්ගලයෝ දිහා බැලුවට පස්සේ ඒ මේ පොලිස්පතිවරයා විරෝධය දක්වන්නේ කියන පුද්ගලයන් දිහා බැලුවට පස්සේ ඒගොල්ලෝ හැම කෙනෙක් අස්සෙම ඇතුළෙම තියෙනවා මොකක් හරි චෝදනාවක්. මහජන මුදල් මංකොල්ල කෑම හෝ ඝාතන සිද්ධීන් කිරීම හෝ ඝාතන කුමන්ත්‍රණය කිරීම හෝ රටින් සල්ලි පිට කිරීම හෝ මොනවාගේ හෝ චෝදනා තියෙන කට්ටිය තමයි ඉතින් ඒව කරන්නේ. ඉතින් තමන්ගේ පාලනය ගිලුණාට පස්සේ තියලා

0: නවතත්වයක් එකගුල්ල ටිකක් බේරෙන්න්න බැරි තොත්ත කුදා වෙලා තියෙන හින්දා සමහන්ලට මේක මේ ප්‍රකාශයන් සමහලට අතාර්ථයන් වෙන්න තිර තිී අන්න නිසා විශෂයම මේ එය දැරිය ආරක්ෂා සල්සා ගත යුතුයි.
1: ප්‍රකාශයන් යථර්ථය බව පත්වෙනවා කියලා කියන්නේ බොහෝ වෙලාවට දැන්වය සාගර කාරයවසම් ඇතුමා කරපු ප්‍රකාශය යථාර්ථයක් බව පත්තේ කියන මතය ඔබ ප්‍රකාශ කරන්නේ
0: මෙහෙමයි දැන් ඔය අපි කියන්නේ සමාරාගේ මනෝභාවයන් සිතුවිලි කියන්නේ වෛරය ඒ වෛරය ප්‍රකාශ කිරීම කියන එක මොන විදිහකින් ඒක ප්‍රායෝගික වෙන්න තියෙන ඊටකටක් තියෙනවා සංවිධානාත්මක අපරාධ වෙන්න පුළුවන් මොකද Tamanth මේ ගැළවීමට තියෙන එක මාර්ගය අනිත් පැත්තට මේක මෙහෙරෙන්න තියෙන ප්‍රමාණය ත්වය එකල හදා ගන්නන්න මේ වාසයක් තමට වාසයක් ලබට දෙවල් එක ක්‍රියමාර්ගෙන් ගන්න තිර ත්ව හම ලෝක වෙලා තින ලංකා වෙලා දන නිසා මේ අපි කිසිව කෙනෙක් විශවාස කරන්න එක මොකයන් පොලිස්පතිවරය හෝ තර්ජනකන අනිත් සිරෝධ නම අරක්ෂ වීතු අපි නම්ගරයාගේ ජීවිත ආරක්ෂ හරි වැල ගත්තෙන මේ ක්‍රියාපටි පටය පාටයන් නිස්රාට ගෙනියන්න.
1: හැබැයි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවනා කණි ඒ කියන්නේ දැන් ඔබ මේ දේශපාලනේ සක්‍රීය ලෙස හිටපු කෙනෙක් සහ දැනුත් ඒ විදිහටම මේ ඔස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ දේශපාලනයත් එක්ක බොහෝ වෙලාවට බද්ධ වෙන කෙනෙක්නේ. ආණ්ඩු අරගෙන දැන් අවුරුදු දෙකකටත් ඉවරයි දෙකකුත් වෙලා. තාමත් දැන් ඔබ හිතනවාද මේ පරණ විපක්ෂ කණ්ඩායම් වලට එහෙම රඟන්න පුළුවන් කියලා? කියන්නේ දැන් හිරගෙදර ප්‍රශ්නයක් ආවහමත් කියනවා මේක රාජපක්ෂවරු තමයි මේක මෙහෙවන්නේ කියලා. මොනහරි කලකෝලාහලයක් වුණාම මේක පොහොට්ටු වැඩක් කියලා කියනවා. දැන් පොලිස්පතිවරයාට යම් කිසි තර්ජනයක් ආවොත් ඒක සමහරට යථාර්ථයක් වෙන්න පුළුවන් කියලා කියනවා. කෝ එතකොට අර මාස දෙකෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බංකු අරන් ටියුෂන් දෙන්න ආපු කණ්ඩායම ඉතින් ඒ කියන්නේ ඒ අයගේ නොහැකියාවද ඔබ මේ නොකියා කියන්නේ? තාමත් ඒ අය රට පාලනය කරත් රටේ අනිකුත් වැඩ කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ට ඕන විදිහට කියලා.
0: මෙහෙමයි දැන් ඔක ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේමින් කැලක් අපි ගන්න ඕනේ. මොකද අපි ජනතා විත්වරණේ ඉන්න කාලේ අපි අමතිකම් හතරක් නියෝජ්‍ය අමතිකම් හතරක් එක්ක ඔය වගේ ප්‍රශ්න නැතුව රාජ්‍ය බලයක් නැතුව ඉතා හොඳින් මේ වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ ඉතින් අපි ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගියාට පස්සේ ජනතා විත්වරණ නැවත අලුදු නසා ගොඩ ගැනීම සඳහා මේ ඒ උත්සාහයේදී වුන් අනු කුමාර විසානායක ගරු ජනාධිපති සහෝදරයා ප්‍රකාශ කරපු ආකාරයෙන්ම පාපිසි වෙනත් පක්ෂයක හිටියනම් පාපිසි තරමටත් ගණන් ගන්නේ නැහැ කියලා විහාර මාදේවියේ මේ කේදී මං හිතන විරු සමුරුවේදී තමන්ගේ පක්ෂිකයන් ඉස්සර අපිට කියන තමන්ගේ සමාජයෙන් ඉස්සර අපිට අර ජාති ජන බලවේගී හෝ ඊට සම්බන්ධ පිරිස් ගැන කර ප්‍රකාශය එක මම ඉතින් හරිම එකකතාවයක තමයි ඉන්නේ කනගාටු කරන මගේ විශාල මිත්‍ර ප්‍රමුඛත් ඉන්නවා. නමුත් ඒ එයා මම පෞද්ගලික දන් නිසා උන්ගේ හැකියාවන් ගැන මට යම් කිසි දෙකින් තක්සේරුකුත් තියෙනවා මේ මිනිස්යාගේ හැකියාව මෙච්චරයි කියලා. ඉතින් සමා වෙන්න ඕනේ මෙහෙම කියනට. ඉතින් ඒ ඒ කතාවල් කියපු අය දැන් අර මන් දැක්ක එක්තරා මෝඩ රංගන ශිල්පිනියක් කියනවා මේ වයසක අයට ඉදිරි අතුරුවක් දාලා දීලා යන්නේ නැහැ කියලා. දැන් ඒතර විනිසුරයාගේ මහා විනිසුරයා ඇතුළු විනිසුරගේ වයස වෙනස් කිරීම සඳහා සංශෝධන ඇහිලා තියෙනවා, ගැසට් ඇහිලා තියෙනවා. එතකොට මේ ජාතික ආරක්ෂා පිළිබඳ මේ ওই බංකු පද්දෙන වාකිව මනසේ ඉබේද මම දැක්ක කියලා තියෙනවා. උන් දී ලෝකෙන් ආවේ කියලා. ඉතින් ඒක බලය ලැබුණාට පස්සේ තමන්ගේ මොලේ අවුල් වීම සහ උද්දච්චකමත් එක්ක එන මෝඩ ප්‍රකාශ දේශපාලනයේ නොයදීම දැන් ඔහු හමුදාවේ හිටපු පුද්ගලෙ. එතකොට සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු එහෙම නැත්නම් වෙනත් රැකියාවන් කරපු අය දේශපාලනය කියන දේ නොදැන තම තමන්ගේ කටරේන හිතරෙන දේවල් කියනවා. මම දැක ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවා මොන හරි ප්‍රකාශයක් කරොත් ගම්පහ පැත්තේ මම මේක නම් මතක නැහැ ප්‍රකාශයක් කරොත් ආණ්ඩුවේ අපකීර්තිපත් කරන දේවල් තමයි තමන්ගේ Facebook එකේ හරි ප්‍රකාශයෙන් හරි කරන්නේ මෝඩ ප්‍රකාශය. මම දැක ඔහු කියලා තිනවා මේ ගම්පහ ජනතාව හිටියා කියලා සන්තෝෂෙන් ඒකට ගම් අතුර එනකම් බලන් හිටියා කියලා. මට යගේ නම නම් එන්නේ නැහැ ඔළුවට ගම්පහ තමයි ඉන්නේ ඔහු මේ අර බුදලට අධ්‍යාපනය විකුණන කාදෙක්. ඉතින් අන්නේ වගේ ඉතින් මේ අපි කියන අමු මැට්ටෝ කියන්නේ ඒ වගේ පිරිස් ඉන්නවා. ඉතින් අපි ඒක අර සමස්ත දේශපාලනයෙන් ක්‍රියාවලියේදී ඒක ආණ්ඩුවට පාඩුවක් වෙනවා. ඉතින් ඒකට තමයි කියන්නේ මධ්‍යගත විනයක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ජනතා විද්‍යුත් ඇතුලේ ඉන්න කාලේ නම් අපිට බෑ ඕන ප්‍රකාශ කරන්න. ඒකට තමන්ගේ පක්ෂයේ විසින් හදපු වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක ඇතුලේ තමයි වැඩ කරේ. ඒකට මේක විසිරලා ගියාට පස්සේ මේකට අපි දේශපාලනය කියලා පාවිච්චි කරන වචනයක් තියෙනවා නිදහස්වාදී කියලා. නිදහස්වාදී කියන්නේ ඕනෑම වාමාංශික ව්‍යාපාරයක් තුළින් පොළාපනින ඉතාමත්ම මේ වැරදි සහගත දෙයක්. ඔක ගැන මාවසෙතුන් පොඩි පොඩි පොත්පින්චක් කළා දින මම හිතන්නේ බාමේ දේශපාලන කරන එක හොයාගෙන කියවත් ඇති පිටු 4යි 5යි තියෙන ලොකු එකක් නෙවෙයි තා කුඩා පොතා. ඒකේ තියෙන මේ උද්දච්චකම අපි කියන්නේ ඊගෝ එක මහාන්තත්කාරම හීනමානය මේ වගේ දේවල් තමයි මේ ව්‍යාපාරික ධනේශ්වරට වැඩිය ඒ කියන්නේ හඳුනලා දෙන ක්‍රමය තමයි ධනේශ්වරයට වැඩි ධනපතියට වැඩිය තමන් තුළින් පැන නගින්න මේ උද්දච්චකම හීනමානෙම නිදහස්වාදී කියන එක වාමාංශික ව්‍යාපාරයට හානියක් කරනවා කියලා. එදී මගේ දේශපාලන කිවීම නම් පැතුම් මෙන්න මේ නිදහස්වාදී කියන தত্ত্বය ජාතික ජනවල වේගී සමහරුන් නැතිං මම කියන්නේ මේ දන්ත ශක්තිය දේශපාලනේ ලංකාවේ ඒ වගේම මේ ඕස්ට්‍රේලියාවේ පවා මේ අපේ මෙල්බන් මේ තුලේ වුණත් ඒ නිදහස්වාදී කියන මේ දුර්වලකම එහෙම නැත්නම් අගතිගාමී මානසික தত্ত্বය ඒ භාවිතාව තියෙන මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ අති විශාල ලෙස මේ දේශපාලන පක්ෂවලට හානි කරනවා ඒ හානි කරන නිසා ඔවුන් ඒ දේශපාලන පක්ෂ වලින් ඉවත් වෙලා හෝ ඉවත් වෙලා තියෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ මොකද ඒකත් එක්ක පැන නගින තත්ත්වයන් තමයි ඔබේ ප්‍රශ්න කිරිබිට ලං කරන්නේ ලක් කරන්නේ ඉතින් එතන තියෙන්නේ මේ අතුරු න්‍යායාත්මක ප්‍රශ්නයක් අපි ඒක පක්ෂය ඇතුළට ගිහිල්ලා ඒක හදා ගන්න ඕන එකක් ඉතින් ඒක පක්ෂ නායකත්වයේ විනය සම්බන්ධයෙන් කාරණා කරන ක්‍රියා කරන අය කමිටු වල ඉන්න අය ඒකේ යාන්ත්‍රණයක් තියෙනවානේ ඒ යාන්ත්‍රණය ඇතුළේ විවේචන ස්වයං විවේචන වලින් හදා ගන්න ඕනේ අන්නේකයි මේ ඔයගේ ප්‍රශ්න අහන්නේ. එතකොට අපි මගේ ජනතා විද්‍යුත් කරුවේ අහන් ඉන්නා නම් මේක මම කරන විචනයක්. පක්ෂය ඇතුළත දෙවන්ත ලෙස නිදහස්වාදී පොලා පැටල තියෙනවා. ඇහිලා තියෙනවා. ඉතින් ඒ ආවට පස්සේ ඕම් තමයි වැඩේ වෙන්නේ.
1: හොඳයි අපි යලිත තාවක් අද දවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා අත්අඩංගුවට ගැනීම ගැන කතා කරමු කණි මේ ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධිය නොවේ මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ අපි දකිනවා මේ ආණ්ඩුව පත් තුනෙන් පස්සේ මෙවැනි අත්අඩංගුවට ගැනීම රසක් සිද්ධ කරනවා ප්‍රශ්න කිරීම වලට එන්න කියනවා අල්ලස් හෝ දූෂණ කොමිසමට එහෙම නැත්නම් රාස් පොලිසියට එන්න කියනවා දැන් මෙවර වෙන මධ්‍යම මොකක් හරි ආයතනයක් කරන්න කියලා තියෙන්නේ ඊට පස්සේ එන අයත් දන්නවා අපිට පුළුවන් පොඩි මාධ්‍ය සංදර්ශනයක් දාන්න මොකද අපි අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවා ඒත් පිරිස් පිට තමයි එන්නේ ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්මයා එනකොට අති දැවැන්ත පිරිසක් අල්ලස් හෝ දූෂණ කොමිසම ඉස්සරහා රැස් වුණා මේ වගේ මේ එනවා යනවා ආය අත්අඩංගුවට ගන්නවා ඊට පස්සේ හවස් වෙනකොට ආපහු රිලීස් කරනවා ඊට පස්සේ අප පිට ඉන්නවා කියලා කියනවා ඊට පස්සේ එක මහා උජාරුවට පාර්ලිමේන්තුවේදීත් කියනවා අරයා ඉන්නේ අප පිට මෙයා ඉන්නේ අප පිට කියලා මේක නිකන් දැන් සාමාන්‍යකරණයට පත් වෙලා තිබෙන්නේ සහ මේ ක්‍රමවේදයට විපක්ෂයත් හරි කැමතියි වගේ මොකද ඔවුන්ටත් ඉතා පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබෙනවා මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක දැන් අපි අදක් අද උදෑසනත් පොත්ජන පෙරමුණේ මහලේකම්වරයා යන්න ඉස්සලත් මාධ්‍ය ආමන්ත්‍රණය කරනවා ඊට පස්සේ ඔහු ගිහිල්ලා ඇතුළින් ඉන්නකොට පිටින් කට්ටිය ඇවිල්ලා යලිත් මාධ්‍ය ආවරණය කරනවා ඔහුට හවස් වෙනකොට අපහම් වුණොත් ඉන්නේ එහෙම සමහරට ඔහු යන්නත් කලින් තවත් මාධ්‍ය ආවරණයක් ලබා ගනිනි මේක දැන් ඉතාමත්ම සාමාන්‍යකරණයක් බවට පත්ලා මේන් වැඩි වාසි විපක්ෂය පැත්තට නෙමෙයි ලැබෙන්නේ
0: ඔව් මෙහෙම දෙයක් තියෙනවා ලංකාවේ දේශපාලනයේදී මම මේ ළඟදී ළඟදී මිට වසර කීපයක ඉස්සෙල්ලා ලැබුව අත්දැකීමක් තිබුණා එක්තරා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශ සභාවක හෝ මේ පළාත් සභාවකින් මන්ත්‍රීවරයෙක් මට මතක නැහැ ඔහුගේ සභාව මොකද්ද කියලා ඔහු ගුරුවරියක් දනගස්සීමේ ප්‍රවෘත්තියක් ලංකාව පුරා ප්‍රචාර වුණා එතකොට ඒ ගුරුවරිය දනගස්සවට පස්සේ ඒ පුද්ගලයා කියලා තිබු ප්‍රකාශය තමයි මට ඊළඟ ඡන්දයේදී දැන් ඔහු හිටියේ ප්‍රාදේශ සභාවක මට ලේසියෙන්ම පළාත් සභාවට යන්න පුළුවන් ඔහු හිටියේ පළාත් සභාවේ නම් මට ලේසියෙන්ම ඊළඟට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා ඉතින් ඔහු ඒ ඡන්ද පදනමක් ඒක හරහා හදාගත්තා ඒක ඉතින් අර ශ්‍රී ලංකාවේ ජනතාවගේ මනෝභාවය දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාව යම් කිසි දිනක කැඳවීමක් කරාට පස්සේ ඔහු එන්නේ චෝදනාවකට ඒ කියන්නේ ඒ චෝදනාව තමයි ලංකාවේ ජනතාවගේ මොකක් හරි කුමුදල් අවභාවිතාවක් මොකක් හරි ඝාතන සිද්ධිය මොකක් හරි අල්ලස් දෝෂණ එකක් වෙන්න මුලා ඒ වෙලාවට අපේ රටේ ජනතාව ඔහු වීරෙක් කරගන්නවා නම් ඔහු වෙනුවෙන් ඒ ලොකු පිරිසක් එනවා නම් අන්න එතන තියෙන මනෝභාවයන් ගැන ඉතින් අපිට තියෙනවා යම් කිසි දෙකින් මේ කියන්නේ අපිට හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙන අයි මේ වගේ මිනිස්සෙක් වෙන මෙච්චර පිරිසක් පෙනීන ඉන්නේ ඒ නිසා ඔබ කියන එක තර්කයක් හැටියට හරි මොකද ඒ ඔය මාධ්‍ය හරහා ගෙනල්ල යෙදෙන ප්‍රචාරයන් එක්ක ඔවුන්ට යම් කිසි දෙයකින් අර ඔබ කියන මහින්ද රාජපක්ෂවරේ එන ජනතාවගේ මනෝභාවය තියෙන මිනිස්සුන්ගේ යම් කිසි පිළිගැනීමක් ලැබෙනවා අන්න ඒ ලැබීම හරහා ඔවුන්ට ප්‍රචාරයක් ලැබෙනවා නමුත් එක දෙයක් දකින්න අපි මේ දවස්වල එහෙම ඇතුළට යන අය අර මාංචු දාලා අත උස්සලා මේ අර ඒ වගේ hina වෙලා යන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා අර hina වෙලා ගිහලා සන්තෝෂෙන් ගිහිල්ලා පරණ විදිහට එන්න බෑ මේක ඇස්සේ දඩුවන් නියෝජ්‍ය ඇමතිවරු මන්ත්‍රීවරු නිලධාරියෝ අති විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා සහ ඉදිරියට තව ඕලිමේ යන්නත් ලයින් අප් වෙලා තියෙන ඉතින් ඒ නිසා ඒ ගැන මේ සැක සිතා ගන්න අවශ්‍යතාවය නැන්නේ එහෙම තත්ත්වයක් තියෙනවා ආණ්ඩුව පැත්තෙන් තියෙන ප්‍රශ්නේ දැන් ඒක විපක්ෂයේ විවේචනය කියන අතරේ ආණ්ඩුව පැත්තට අපි ඇඟිල්ල දික් කරොත් එහෙම ආණ්ඩුවට දැනට තියෙන රාජ්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා තියෙන එකම තුරුම්පු වෙලා තියෙන්නේ ඔය දූෂණ වංචා පිළිබඳ ප්‍රශ්නය හරහා යම් කිසි දෙකින් ජනතාවට යෑම. මොකද ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල ගැන ජනතාවගේ කැමැත්තක් නැහැ. ජීවන බර ලොකුවරම පහළට ගිහිලා තියෙනවා. අපි දැක්කා වීගොවියන්ට කසිපුකාරයෝ කියනවා. වීගොවියගේ මේ දවස්වල නාඩුවේ තමුත් ඒකම අනුකම්පිතසමගේ සහෝදරයෙක් ගම පැත්තේම යන්නේ රුපියල් 78ට ගන්න 98යි කියලා කිව්වට 98ටත් නැහැ. ගොවියෝ ඉල්ලන 147.25ක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා ඒ ආර්ථිකයේ. එතකොට දැන් මේ ළඟදී අනිත් ගොවිවල ගොවියෝ වගේ එළියට බැස්ස දීවරයන්ගේ ප්‍රශ්න තියෙනවා. මාළු හරි ගණන් ගිහිල්ලා තියෙන්නේ. විදේශ ආයෝජන එනවා කියන තරම් ඇහිල්ලා නැහැ. ඒ වගේ තත්ත්වයන් පැන නැගිලා තියෙනවා. මෙන් දැක ඉපෙරදත් මේ තව මොකක් හරි ගාමන්ට් එකතු වහලා තියෙනවා ප්‍රසිද්ධ එකක්. ඉතින් ආර්ථික සම්බන්ධයෙන් ජනතාවට පීඩාවක් ඇති කරන අතරේදී රජය පවත්වා ගැනීම සඳහා යම් කිසි විදියකින් ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච ජනතාවට පොරොන්දු වෙච්ච හොරුන්ට දඬුවම් දෙමු කියන ඒ කාරණාවත් එක්ක ඔවුන්ට ඒ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න වෙනවා. මොකද සමහර දේවල් එහෙම නිකන් ලුකුවට මේ ඇදගෙන යන්න බෑ. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් මේ දවස්වල හරි ප්‍රසිද්ධයිනේ මේ බස් රථ, මෙට්‍රෝ බස් රථ ප්‍රතිමාව දකින්න ඇති නේද? මේ 100ක් වෙනවා 50ක් නිකන් දුන්න නේද?
1: මම අතන වද මේ අහන්නත් හිතුව ප්‍රශ්නයක් තමයි ඔබෙන් මේ බස් රථ ප්‍රශ්නේ. මොකද මේ
0: ඉතින් බැලුවාම දැන් 1980 ගණන් වල මුල හරියේදී මේ පෞද්ගලික බස් රථ මේ දුන්නට පස්සේ ලංකාවේ පර්මිෂන් දුන්නට පස්සේ එයා කන්ඩිෂන් වායු සමනය කරන ලද ආසන 26 රෝසා කොරස්ටාර් රෝමේ කියන ජාතියේ බස් රථ තිබුණා. ඒවා මේ අපි එතනකට පස්සේ පොඩි මියුසික් එකක් දානවා, ටිකට් ටැක් දෙනවා, ඉඳ ගන්න හම්බ වෙනවා. එතකොට අර මැද සීට් එක කඩන එක ඉඳගත්තුත් අර පාරේ ඉන්න බල්ල ඉඳගත් වගේ තමයි. මගින් බහිනකොට මගින් ඉන්නවා. ඉතින් ආව භාවි සමය කරන්නේයි අපිට ඒ කාලේ මතකයිද මම ඉති කම්පල ගම්පල ඉඳන් කොළඹට ඉතින් 19 රූට් එකේ බස් එක ඉඳගත්තාට පස්සේ එන්න පුළුවන්. විහාරි පහසුකම් තියෙන සංගීතයත් එක්ක තියෙන එක. ඊට පස්සේ ඔය මේ මොහමඩ් කියලා ප්‍රධාන ඇමතිවරයෙක් හිටියා අබරැල්ලේ. ඒ පුද්ගලයාගේ කාලේ ඔය සුසු කියලා ටිකක් ලක්සරි බස්ස් වගේක් ගෙනහලා දාලා මැදින් දොර තියෙන එක ඔටෝ දොර ඇරෙනවා. ඉතින් ඒක පොඩි සුපිරි බස් රථ සේවයක්. ඊට පස්සේ මේ පෞසි, ඔය පෞසිල එළ පෞසි කියලා නමත් හැදුනේ එක තමයි මේ එමම වැඩ ටිකේ තේ බස් වල. ඒවා සෙමි ලක්සරිස්, ඒ කියන්නේ අර්ධ සුපභෝගී කියලා සේවයක් පටන් ගත්තා. ටිකක් එන්ජින් එකට මේ පොඩි කවරයක් දාලා සද්දය තුලට එන්නේ, කැසට් එකක් දාලා තියෙනවා, උස සීට් එකක් තියෙනවා. ඉතින් ඒක එයා කන්ඩිෂන් කරලා තිබුණා. ඒ බස් රථ දහවණය කරලා ඒව හඳුනලා දුන්නා. ඊට පස්සේ මේ කුමාර වෙල්ගම මතක හිටියෝ, ඔහුත් ඒ වගේ දේවල් ටිකක් කරලා ඔය මෙට්‍රෝ බසස් කියන ඒවා පෙන්වුවා. කොහොමද පෞද්ගලික අංශයේදී දැන් ඔබ දුර්ගමන් යන බොහෝ පෞද්ගලික බස් රථ අති සුභභෝගී. ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාවේදී පවා අපිට දකින්න බැරි තරම් සමහරගේ වයිෆයි තියෙනවා, මේ ඔන්න ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්, මියුසික් තියෙනවා. ඉතින් එක එක විදිහ නේද මේ බස් රථ ඔය අපිට කඩවතට ගියොත්, මාකුරට ගියොත්, නුවරට ගියොත් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවට ගියාම අපිත් ඒ ගමන් බිමන් යන්නේ. ඒ වගේ තමයි ඒවා දැන් ගොඩක් රූට්ස් වල දුවනවා, ෂෙඩියුල්ස් තියෙනවා, ඔය ඇප් නැති වුණා ටයිම් ටේබල් තියෙනවා, ටෙලිෆෝන් නම්බර් හරහා මේ මගින්ට කොන්සස්සොරියාගෙන් ඩිරෙක්ට් කතා කරගන්න පහසුකම් තියෙනවා. ඒ නිසා ඒක මේ ලංකාවේ තියෙන දෙයක්. ඒ ඇස්සේ තමයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙට්‍රෝ කම්පැනියක් හදලා ඉවරලා බස් රථ ගෙනල්ලා ඉවරලා ඒකට එන්නේ. මේක අලුත් දෙයක් නෙමෙයි, මේක ලංකාවේ තිබුණ දෙයක්. මේ රජයාවට පස්සේ ඒක තවත් විදිහකින් ඉතින් මධ්‍යම පාන්තිකයන් චූන් කිරීම කියන කාරණාවේදී, ඒ කියන්නේ අපි කියන්නේ මේ මේ මේකින් පීඩිතයාට මොකද ලැබෙන්නේ කියන එක, ඉවරයාට මොන හරි ඩීසල් සහනයක් හම්බෙලා තියනවාද කියන කාරණාව, වීගොවියාට මොන හරි දෙයක් තියනවාද කියන කාරණා නෙමෙයි. අර සාමාන්‍යයෙන් ඔය කොළඹ ආසන්න තද ආසන්න කට්ටියට මේක අස්සේ පොඩි සන්දර්ශනයක් වගේ එකක් පේන්න හදලා තියෙනවා. නමුත් ඔයගේ මේන්ටෙන් කොස්ට් එක ආවට පස්සේ, පඩි ගෙවීම ආවට පස්සේ, නඩත්තු පකට විතාවට පස්සේ ඒවා කොයිතරම් දුරට සාර්ථක කරගනීද, සහය අර අර අර බස් වල පරණ ගෙනාපු අර ප්‍රොජෙක්ට් වල ගෙටපු බස් වල ඒවා දැන් ওই ඩිපෝ වල තියෙනවා හිර වෙලා. ඒ වගේ ස්පෙයා පාර්ට්ස් නෑ, එහෙම නැත්නම් ඒවා නඩත්තු කරගන්න බෑ, හරි වියදම් යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක ඒවා වෙනම දැන් මේ දවස්වල සමාජ මාධ්‍යවල මතුවෙන ඉතින් හොඳ ඉතින් හොඳයි. මං කියන්නේ මේ වගේ බසස් ඒවා එන එක හොඳයි, පහසුකම් ලංකාවේ ජනතාවට දෙන එක හොඳයි. ඉතින් හැබැයි ඒවා මේ අලුත්ම දේවල්ද? ඒක මාර ප්‍රොජෙක්ට් කියන එක ගැන අර මම කියන කාරණා ටික කාට හරි මං කියන බුද්ධිමත් අයට විතරයි මං මේ කතා කරන්නේ. මට මේ වහල් සමාජයට කතා කරලා මේ ඒගොල්ලන්ව අප්ඩේට් කරන්න අවශ්‍ය නැහැ. ඒ වහල් සමාජය අනිත් පැත්තට ගියා මේ මිනිස්සුක කුහක්කමට කියන්නේ කියලා. නමුත් මම කියන්නේ ඔබට සරල බුද්ධියක් තියෙනවා. ඔබට නිකන් මොලේ එක පොඩි කෑල්ලක් කරේ වැඩ කරනවා නම් මම මේ කියපු ටික මේ අසුවිද ලාපු ගමන් බගසාවේ මොහොත් මහත්තයලගේ, පෞසි මහත්තයලගේ කරපු දේවල් ටික කුමාර විල්ගමලා ඒ ප්‍රොජෙක්ට් එකේ මේකයි අරගෙන බලාගෙන බලාගෙන යනකො ඒකත් ඇහිලා මට නිකන් මට හිතෙන්නේ අර අර මේ දේශබන්දුල කරපු අර මත්කුඩු අල්ලීම සඳහා හිරගෙවල් එයාලා ළමයිව හිරගෙවල් වල දාලා හිර කරපු එකේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක දැන් යනවා ඉවත් වුණා කියලා. ඒ වගේ ඒවා තමයි කියලා තමයි මගේ නිකන් දේශපාලනේ අනුව නම් තේරෙන්නේ. මොකද මේ දේවල් වෙන්න ඕනේ. නමුත් අපි ප්‍රමුඛතාවයෙන් දෙන්න ඕනේ මොනවටද? ප්‍රමුඛතාවයෙන් දෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා නේද? ඒ කියන්නේ විදේශීය නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය, ඒ කියන්නේ ඉන්ධන සහන මිලකට ලබා දීම, පාසල් ශිෂ්‍යයන්ගේ භාණ්ඩ, ඒගේ අවශ්‍යතා උපකරණවල මිල අඩු කිරීම, එතකොට ලංකා නිෂ්පාදන ආර්ථිකය ඉහළට නැග ගැනීම, රැකියා රක්ෂා උත්පාදනය කර ගැනීම, අධ්‍යාපනය සඳහා වූ තියෙන අයිතිය, ඒ කියන්නේ ඒවා ඕන කෙනෙකුට නිදහස් අධ්‍යාපන ලබා ගන්න නම් ඒ සඳහා මිල මුදල් වියදම් කරන්න බැරි අයට ඔව් පුළුවන් ඇයට දෙගොල්ලටම බදු මුදල් වලින් ඒ සාන ලබා දීම. මෙන්න මේ වගේ මේ රටක දියුණුව කියන කාරණාව, රටක් කොහොමද දියුණු වෙන්නේ කියන කාරණාව දැන් අපි රටක දියුණුව හොයද්දී බලන දේවල් ටිකක් තියෙනවානේ. දැන් අපිට තියෙන නිර්ණායක ටිකක් අපි මිනිස්සුන්ට සදා ලැබෙන්නව මානසික මානවයිතිකාසයන් කොච්චර දුරද අපිට එහා හිමි වෙලා තියෙනවද? අපිට සස්ත්‍ර විරෝධී පනත කියලා එකක් තියෙනවා. අපි අපේ ජෛවමිතික දත්ත ටික මංකොල්ල කන්න හදනවා. අපිට ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකක් තියෙනවා. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී කොයිතරම් දුරට ඇහිලා තියෙනවද? අපි ආර්ථික කොයිතරම් දුරට පහලට ගලාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඒකෙන් සන්තෝෂයටපත් වෙනවද කියන කාරණා ටික ගැන සාකච්ඡාවක් නැතුව අර හොරුවැල්ලීම, ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි දේශපාලනය කියන එකම මාවත දැනට මේ ආණ්ඩුව පවත්වාගෙන තිකම මාවත හැටියට ඒක යනවා. ඊට අමතරව අර පොඩි පොඩි මේ සංදර්ශන කීපෙකුත් එහෙම නිකන් මධ්‍යම පාන්තිකයන් සඳහා වූ යම්කිසි දෙයක් කරගෙන යනවා. ඉතින් ඒක මේ ආණ්ඩුවේ පැවැත්ම සඳහා ප්‍රතිකල් සැරයක් නිවුස් එකක් ඒ පැත්තෙම හදලා දාන එක ඒවත් එක යන ක්‍රමවේද. ඒක තමයි ඉතින් මම හිතන්නේ ලෝක දේශපාලනේ කැරකෙන විදිය. ඉතින් මේකෙදි හරි අපූරු අමාරුම, තාමත්ම අමාරුම කාර්යය කරන්න ඕනේ මේ වාමාංශික ව්‍යාපාර වල ජීවත් වෙන අපිට තමයි වෙලා තියෙන්නේ මේ ජනතාව දැනුවත් කිරීම. ඉතින් ඒ වෙලාවේදී අපිට එනවා මේ ලොකු ලේබල් එකක්, කුහක ලේබල් එක, කුහකයා ලේබල් එක. ඕගොල්ලෝ මේ සංවර්ධනයට කැමති නැහැ, ඕගොල්ලෝ මේ රට දියුණුවට කැමති නැහැ. ඒකට අපිට දැන් විශේෂම මේ දියුණු ධනේශ්වර රටවල ජීවත් වෙනකොට පේනවා අතව රට දියුණු වෙනවාද නැත්නම් ඒක වෙන්නේ නැද්ද වගේ එකක් අපිට නිකන් අපිට පේනවා එහෙම දේවල්. ඒකට ඒක කරන තියෙන යථාර්ථය කිව්ව ගමන් දෙවන්ත ප්‍රහාරයකට ලක් වෙනවා. ඉතින් ඒකත් ඒ ප්‍රහාරය දිහා බලාගෙන ඉතින් මේ ඇත්තම කියන්න ඕනේ, මේ ඇත්තම නොකිය ඉන්න බෑ. ඒක කතාගෙන මේ ඇතුලේ එන පීඩාව ගන්න දෙන්න එකයි මම කියන්නේ. ඔය සමහර දේවල් හොරු ඇල්ලීම් හෝ වේවා වෙන වෙන දේවල් වල ඒ වගේ තම විලීම් අපි එක පැත්තකට ගිහිල්ලා එක පැත්තකට හුරේ දාගෙනම ගිහිල්ලා අපි මේක ඇස්සේ නිකන් අර ආලෝකය දැක්ක පහිටි වගේ විනාශලා යනවද? අන්තිමට මේක ඇස්සේ හිස් කියලා තේරෙන දවසට, ඒ හිස් කියලා තේරෙන දවසට තමයි අර ජනතාව ලක්ෂ ගණන් දහස් ගණන් ගෝල් ෆේස් එකට ආවේ. යම් දවසක ජනතාවට තේරෙනවා මේ හැම දෙයක්ම ප්‍රෝඩාවක්, මේ දේවල් වලින් අපිට මුකුත් ලැබිලා නැහැ කියලා. මේකට පොඩි ආණ්ඩුවට පොඩි මේ සපෝට් එකක් දෙන අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. මොකද මම දැක්කා දැන් ඊයේ සජිත් ප්‍රේමදාස කියනවා මේ විනිසුරුවන්ගේ කාලය දික්කිනි නිසා ඔබේ බඩ පිරෙනවාද, ඔබේ ආර්ථිකයට යහපතක් හම් වෙනවද, ඔබේ දුප්පත්කම තුරන් වෙනවද කියලා. ඒතොර ඒ විපක්ෂ නායකයාට බුද්ධියක් නැහැ විනිසුරුවන්ගේ කාලය දික්කිරීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ කරලා ඒකේ තියෙන ඇත්ත කතන්දරේ ඒක ක්‍රීම සඳහා ක්‍රීමෙන් වෙන ප්‍රජාතන්ත්‍රවාදයට එන හානිය ඔහුට කතා කරගන්න තරම් ඔහුට බුද්ධියක් නෙවෙයි, ඔහුගේ දියුණු මනසක් තියෙන මිනිසෙක් නෙමෙයි. ඔහු එතෙන් දැහිලා මේක සම්බන්ධ කරලා බඩට. ඉතින් ඊට පස්සේ එහෙම ඒවයි ගොන් කතා කිව්වට පස්සේ ආණ්ඩුවට ලොකු chance එකක් ආවම hina වෙන්න. දැන් සජිත් ප්‍රේමදාස hina වෙන මේ මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධය කියලා. යන්න ඒ වගේ තත්ත්වයක් විපක්ෂණයකුත් ඉන්නවා. ඔය කියන කාරණාත් එක බැලුවට පස්සේ පෙතුම් ඉතින් මේ හැම දෙයක්ම ආණ්ඩුවේ වාසියට තමයි මේ දවස්වල හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වාසියේ මැතිවරණයකදී ගොඩක් වෙලාවට උකට ලැබෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒක මම ජනාධිපති මැතිවරණයකදී.
1: පසුගිය දා තවත් අපිට ආරංචි වෙච්ච ප්‍රවෘත්තියක් තමයි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ තියන්න ඕනේ කියලා ඉන්දියාව යම් කිසි බලපෑමක් අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට කළා කියන කාරණාව. එක්තරා කාලයකදී පළාත් සභා එපා කියලා ප්‍රශ්න ඇති කරගත්ත, ඒ ගැන කතා කරන්න ආපු රජීව් ගාන්ධිට පහර දුන්න, පළාත් සභා නිසාම යම් යම් තැන්වල කලබල ඇති කරපු කණ්ඩායමකට දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔවුන් මේ වෙලාවේ පළාත් සභා එපා කියන මතයේද ඉන්නේ? එහෙම නැත්නම් ඉන්දියාව හින්දා පළාත් සභා මැතිවරණයේ තිබිය යුතුයි කියන තැනකද ඔවුන් ඉන්නේ?
0: මෙහෙමයි රටේ ජනාධිපතිවරයා සහ නියෝජනක දේශපාලන පක්ෂය 80 අතේ ජූලිසිය වෙනද ඉඳලා සටන් කරේ පළාත් සභා ක්‍රමයට විරුද්ධව. ඒ පළාත් සභා ක්‍රමය හරහා ලංකාවට නිකන් කතාවට කි සුදු අලියෙක් ආවා කියලා. ඇත්තටම පළාත් සභාව වලින් වෙන්නේ ඊළඟ තමන්ගේ දුව දරුවන් මේ මේ සභාවට යවලා ඒ මිනිස්සු ඊළඟට මන්ත්‍රීවරයා කරන්න ඇමතිවරයා කරන්න කියන පොඩි ට්‍රේනින් ස්කූල් එකක් වගේ එකක් තමයි ඔකේ හරිය තිබුණේ. අපි දැක්කා ඒ වයින් කොහොමද ජනතාව ජනතාවෙන් ඉස්සරහට ඉස්සරහට ආවි කියන කාරණාව. ඉතින් පළවෙනි කාරණාව තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කියන්නේ මේ අල්ලපු රටේ ඉන්න හනුමන්තලාගේ ඇහිල්ල මලිගෙ ගිනි තියලා මේ රට ගිනි තියන්න පුළුවන් තරම් නෙමෙයි. එතකොට රටේ නායකයා ජෝන් කොතලාවල වගේ ඩඩ්ලි සේනානායකලා වගේ සීමා බණ්ඩාරනායක කාන්තාවක් වෙලා තිබුණ ධෛර්යය, ප්‍රේමදාසට තිබුණ ධෛර්යය වගේ දේවල් එක්ක ඉන්දියාව සම්බන්ධයෙන් කෙලින් හිට ගන්න ඕනේ. කියන්නේ ඉන්දියාව ලොකු අයිය කරගන්න අවශ්‍ය නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඉන්දියාව තරහ කරගන්න ඕනේ කියලා. අපිට අර කැම්පස් එකේ තියෙනවා මේ කතන්දරයක් හලෝ චෙරියෝ යාළුවෝ කියලා. කියන්නේ උදේට නිකන් දැක්කම ලෙක්චර් එකේ හලෝ කියනවා, හැන්දාවට ආයි චෙරියෝ කියනවා. හැබැයි එයාව කවදාවත් රූම කරගන්නේ නැහැ. ඒ මේ එහෙම නැත්නම් අර අපි කියන්නේ මේ මේකට මේ මේ එකට පාඩම් කරන්න මේ එහෙම මේ ගන්න කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ නිකන් තරහක් නැති මේ යාළුවොත් නැති මිනිස්සු නිකන් දැක්කම හලෝ චෙරියෝ යාළුවෝ කියලා තමයි ඒගොල්ලන්ට කියන්නේ. මං කියන්නේ ඉන්දියාව කියන රටට ශ්‍රී ලංකාවේ නායකත්වය හෝ දේශපාලනය කරන්න ඕන මිනිස්සු කරන්න ඕනේ. ඒගොල්ලෝ හලෝ චෙරිය මට්ටමින් තියාගන්න එක තමයි. තරහ කරගන්න අවශ්‍යත් නැහැ. අපිට වාසිදායක සමහර ඩීල් වලට යන්න ඕනේ. අපිට අවස්ථාවක ඩීල් වලින් ඔවුන් අයින් වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ අනුර කුමාරස්වාමීගේ ජනාධිපතිවරයාට ඉන්දියාව ලොකු සහයක් ලැබලා දුන්නා. මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන් විශ්වමිතුරුණගේ ඡන්ද ටික ගෙඩි පිටින් අරන් දුන්නා. නමුත් ඉන්දියාව දාපු සමහර අර ගියුසුම් හතක් ගේවා අපි ඒවට හොර ගියුසුම් කියන්නේ ඒවා හෙටි කරේ නැති නිසා ඒ හොර ගියුසුම් වල සමහර දේවල් ක්‍රියාත්මක කරගන්න ජනාධිපතිවරයාට බැහැ. ඒ ජනතාවගේ විරෝධය නිසා ජනාරෝගලින් පත්ති චාන්ඩුවන්නේ. එතකොට ඒ විරෝධ නිසාවට ක්‍රියා කරගන්න බැරි වුණාම ඉන්දියාව ඇහිල්ල අතමිරි කරනවා. ඉතින් අතමිරි කරන විදිහ අපි දේශපාලනික තේරුම් ගන්න ඕනේ කොහොමද කියලා පැතුම් දැන් විශේෂම උතුරු නැගෙනහිර ජමලසා මුස්ලිම් සන්ධානයක් ඊ පෙරද ගොඩනැගුණා. ඊට පස්සේ ඒක ඇහිලා ජනාධිපතිතුමා සම්මුණා. ඒකම ඉන්දියාවේ ඉහළ නිලධාරීතාව ඇහිල්ල තමයි ඔය ප්‍රකාශය කරා කියලා මේ අපිට ආරංචිනු. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ හම්බ වීම ඒ ටිකක් ඒ දේශපාලන යම් කිසි දෙකින් ක්‍රියාවලියක් හැදෙනවා. අපි මේකෙදි විශ්වාස කරනවා මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණ තිබීමේ වාසියක් ආණ්ඩුවට අයත් අති නොවන නිසා. මොකද ඔවුන්ගේ ඉනිෂියල් ප්ලෑන් එක තියෙන්නේ බස්නාහිර දකුණ සහ උතුරු නැගෙනහිර පළාත් සභා තුනක් තියලා පොඩි පරීක්ෂණයක් කරන්න ඕගලගේ ජනතා බලය කොහොමද කියලා. ඔවුන්ට වාසිදායක තුනක් තියලා. එතකොට එතෙන්දි තමයි අර උතුරු නැගෙනහිරට ඉන්දියාව වැදියත් වෙලා මේ වක්කරි ලයින් එක වේ. ඒක අපිට දෙපැත්තකින් දේශපාලන කියව ගන්න එකක් කොහොම තීරණය කරනවා විපක්ෂයේ කවදාවත් බලයට එන්නේ නැහැ වගේ එකක් තියෙන නිසා මේ දෙමළ මුස්ලිම් අයගෙන් යම්කිසි සම්දානයක් කර ආණ්ඩුවට සහයෝගය දෙමින් ආණ්ඩුවේ තනතුරු ලබාගෙන මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට උදව් කරලා ඕනුත් මොන හරි බෙනිෆිට් එකක් ගන්නවාද කියන කාරණාව සැකයක් වෙනවා. එහෙම නැත්නම් ඉන්දියාව බලපෑම් කරාද මේගොල්ලන්ට එකතු වෙලා ඉවරලා පොරොන්දුච්ච දේවල් විශේෂයෙන්ම ඔය බලය බෙදීම වගේ දේවල් ගැන ඒ සංවාදයක් ඇහිලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒක ගැන තාම අපිට නිශ්චිතව කියන්න බෑ. නමුත් කොහොම හරි මොනම හේතුවක් ඇටවද ඉන්දියාව කියන දේවල් ලංකාව කරන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නම් රටට ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ එහෙම දේවල් කරන්න. මොකද ඉන්දියාව කියන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කොලනියක්වත් ඒ පාලනය දින ගන්න මේ ළඟ තියෙන රටක් විතරයි. නිකන් මේ මුහුදෙන් අපිට තියෙන රටක් විතරයි. ඉතින් ඒක ඇස්සේ අපිට ආර්ථික සහ සමාජීය ඒ රටේ ආරක්ෂා සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා ලංකාවට. ඒවාට හානි නොවන ආකාරයෙන් අපේ රට පවත්වාගෙන ගිහිල්ලා අපි ස්වාධීනව නැගිටින්න ඕන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට රටේ නායකත්වය සුජු වෙන්න ඕනේ, කොන්ද කිලින් තියා ගන්න ඕනේ, ඒ බලපෑම වලට යටත් නොවන විදිහට ඉන්න ඕනේ. සිල්වා බණ්ඩාරනායකලා කට්ටි දියුදු උපත වෙලාවේදී බඩු ටික පැක් කරගෙන හෝටලෙට ඇවිල්ලා ලංකාවට එන්න හදනකොට තමයි ගාන්ධි ඇවිල්ලා අනලි ඉවරලා අපව තියාගත්තේ. එහෙම තමයි ඉතිහාසය කියන්නේ. ප්‍රේමදාස ඉන්දියන් හමුදාවට කිව්වේ නිකන් බලහත්කාරයෙන් වෙන රටක ඇවිල්ලා මල පහ කරා කියලා. ඉතින් එහෙම සුජු බවක් කොන්දක් රටේ නායකත්වයට තියෙනවා හැමදේම. මේ මේ යස් කියන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට. රාජ්‍යාන්තර දේශපාලනදී වෙන වෙන රටවල එක ගනුදෙනු කරමින් තමයි මේ ගමන ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා මේ මම ඒකට නම් පොඩ්ඩක්වත් එකග වෙන්නේ නැහැ. ඉන්දියාව කියන නිසා පළාත් සභාව තියෙනවා කියලා. ඉන්දියා පළාත් සභාව කියන්නේ කියනවා නම් රට කළ යුතු එකම දේ තමයි මලාට පළාත් සභාව නොකිය ඉන්නේ. ඊළඟ කාරණාව පැතුමට වෙලා තියෙනවා නම් කියන්න පුළුවන් විනාඩියෙන් විතර. මේ ආණ්ඩු බලයට විවස්ථා සංශෝධනයක් විදහාක ජනාධිපති අහෝසි කරනවා කියලා. එතකොට ඒ විධායක ජනාධිපති අහෝසි කරනවා කියන කේදී ඊළඟ ව්‍යවස්ථා සංශෝධනයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ඔය අසාධාරණ ලක් වෙලා තියෙන උතුරු නැගෙනහිර මේ දෙමළ මුස්ලිම් ජනතාවට ඒගොල්ලන්ගේ ස්වයන් පාලන ඒකකයන් බිහි කිරීම ඒගොල්ලන් පොරොන්දු වෙලා තියෙන දෙයක් ඒගොල්ලන්ට මේ දෙනවා කියලා මේ ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශය ඒවා ඒගොල්ලන්ගේ මේ මොකක් හරි ආත්ම දහරක ජීවත් වීම තමන්ගේ පරිපාලන ව්‍යුහන් සකස් කර ගැනීම තීන්දුව తీරන ගැනීම බලය එන කාර්යයේ යම් කිසියක බලය බෙදීමක් සම්බන්ධ ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙනවා විදාගී ජනාධිපති කෘමි හවුසි කිරීම සඳහා ව්‍යවස්ථාවට එකතු වෙන්න ඕනෙලා තියෙනවා ඊට පස්සේ මන්ත්‍රීවරුන් නැවත කැඳවීම බලය කියන එක ඒක හරි වැදගත් වෙනවා මොකද අපි දැක්කා ওই ගල්ලංගුරු වංචා දැන් දිගින් දිගටම අපි දන්නවා ඒක එළියෙම යනවා ඒ වෙලාවේ ගොඩක් අමාරු වුණා ඒ අමතිවරයා ඉල්ලාස් කරගන්න එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් ඔහු ඩියුටි කරන්න නැත්නම් ඔහු නැවත කැඳවීම බලය ජනතාවට ලැබෙන ඉදිරි ව්‍යවස්ථාව ගන්න ඕනේ ස්විස්ලන්තේ වගේ රටවල තියෙන විදිහට ඊට අමතරව සෞඛ්‍ය එතකොට අධ්‍යාපනය වගේ දේවල් ඒවා නොමිලේ ලබා දෙනවත් ඒවා ලබා ගැනීමේදී පහසුකම් ඇති කිරීම සඳහා උත් ඒවා ව්‍යවස්ථාපිත වෙන්න ඕන වැදගත්ම දේ තමයි අපි අපේ ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලැබලා දෙන්න ඕනේ ඒක අපේ ව්‍යවස්ථාවේ නෑ ඒක ඉන්දියාවේ තියෙනවා මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය කියන එක ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕනේ ඒ වගේම තමයි ආගම රාජ්‍යයෙන් යුක්ත කරන්න ඕනේ ආගම සහ රාජ්‍ය ඉදිරියට යන්න අවශ්‍යතාවය නැහැ ඒවා දෙක ඒවා අදාළ කාරණා නෙමෙයි රටක පැවැත්මට ඒවා තම තමන්ගේ පෞද්ගලික කාරණා ඒවා මේ ව්‍යවස්ථාවෙන් මේ මේ රැක ගන්න ඕන දේවල් කියලා අපි මොන මාර්ගයක්වත් අපි විශ්වාස කරන්නේ නැහැ වාමාංශික විදියට අපි විශ්වාස කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ රටේ ජනතාවගේ පොදු ජනතාවට යහපතක් වෙන දේවල් ලබා දෙන එක ඉතින් ඒ පොදු අරමුණ සඳහා ව්‍යවස්ථා සඳහා අවශ්‍යයි ඒ කියන්නේ නිශ්චිතම විදාගී ජනාධිපතිතුමා හවුසි වෙනවා නේද විදාගී ජනාධිපතිතුමා කොහෙන් තියෙන්නේ මේ ජනාධිපතිවරයාට තව එක වාරයක් නීති අනුව ඉල්ලන්න පුළුවන් ඔහුට ආසන මේ 153ක් තියෙනවා 3-2ක් ගන්න පුළුවන් ඒ නිසා විදාගී ජනාධිපතිතුමා හවුසි කරමු කියන එක ඔහුගේ මේ ජන පාර්ලිමේන්තුව ඇතුළේදී ඒ ගැන යෝජනා සම්මත කරගන්න ඕනේ නමුත් ඔහුට තියෙන අවස්ථාව නෝට තව වාරයක් ඉල්ලන්න පුළුවන් නේ ඒ කියන්නේ මේ සැරේට අමතරව තව සැරයක් ඉල්ලන්න පුළුවන් විදාක එතනින් පස්සේ ආයි විදාගී ජනාධිපතිතුමෙක් ලංකාවේ එකම අවශ්‍ය නැහැ කියන එක තමයි අපේ කියවන්න තියෙන ඔය කියන්නේ අනුකම්පාවෙන් කැමති නම් ඔන්න මේ ශ්‍රේම කිවර කළා දාන්න පුළුවන් නමුත් මම මං හිතන මේ රේඩියෝ කේවේ ජාතික ජනලෝකේ ජයග්‍රහණ කරපු වෙලාවේ බුගවී රෙකෝඩ් නැති මම නිශ්චිතවම කිව්වා විදාරි ජනාධිපතිව මේ ජනාධිපතිවරයා අහෝසිය නොකළ යුතුයි කියන එක ඒක මං කිව්වේ ඉතාමත් වැදගත් දේශපාලන හේතුවක් උඩේ දේශපාලන හේතුව තමයි පැතුම් මේ ඉන්න අර අපි මුලින් කතා කරපු පාපිසි ටික කන්ට්‍රෝල් කරගන්න නම් ජනාධිපතිවරයා සතුවේ බලය තියෙන්න ඕනේ ඒ බලය ඔහුගෙන් ගිලිහුණ දවසට මේ කට්ටිය විසිරලා යනවා. ඒ නිසා ඒතර මේක අඬු කිරියන්න වෙන්නේ. අන්න ඒකයි මම කියන්නේ මේ ටර්න් එකත් ඇදලා ඊළඟ ටර්න් එකටත් ඉල්ලන්න පුළුවන් විදියට. හැබැයි අර ව්‍යවස්ථාව දෙවෙනි ටර්න් එක අවසානයේ වෙනස් වෙන විදියට ඔහු යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා මට දැනගන්න තියෙන තොරතුරු අනුව නම් වසරකට පෙර මේ සියල්ලම සිද්ධ කිරීමේ අදහසක් ඔහුගේ අභ්‍යන්තර තොරතුරු වලින් ආවා. ඉතින් ඒ නිසා අපි ඒකට පොසිටිව් විදියට තමයි හිතාගෙන ඉන්නේ.
1: හොඳයි කණි බොහෝ වෙලා කතා කරලා ඔබට සමු දෙනවා අපි ලබන සතිය ආයෙමත් හමු වෙන බලාපොරොත්තු වෙන් අයබන්
0: හොඳයි බොහොම ස්තුතියි පැතු දුරත් එක්ක යෝ
1: වෙලාවර 9යි විනාඩි 46යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරයෙන් තිලින කරන ස්වර්ණ FM

පිස සමගින් නොබෙන් සමගරයන්ටයි මේ සූදනන් වෙන්නේ ලබන සෞදා තරියටම රෑයාටට අපි නව ඔබවස්වාගෙන එතෙක් ප්‍රාර්ථනා කරනඔබට ජයග්‍රාහීම සතියක් අයිබෝවන් වසනාවන්.